ඊගාවා තෆාත් බයතම් ඒ බිමුගාවේ අදි මේ බිස්කදුරායි ගොවාමායි කදුරු රුත්තවගේ බගීචාතවේ එත්තඩකන් හුන්න ගහායි එත්තඩකන් නොහුන්න ගහෙ ඒ හොරිහා තකිච්ච දෙවෙනී එෆෙනකෙ අදි තිමන් රස්කලාගේ ඒගේ එබ්බාවෙන් අනෙ භාවතවරෙ කෙවමම් මොළුකුරබ්බමෙ හම කශවරුම් එ හොරිහා කන්තවගා විෂ්ණා බයකං හෙකිතකෙ වාකං කශවරේ.

වඩාගන්නවා නම එවරෙන් එබුණා බහුග මච්ච අජායිව වඩාගන්නවාශි. තිමම් මෙෙන් මර්ව විජ්‍ය විජ්ජනම හම කශවරුම් තිමම් මෙෙන් අලුම් උපෙදිදානෙහියේ. එවරෙන්නේ එවරෙන්ගේ වෙරි රස්කලාන්ගේ කාෆිරුවි මීහුන්නේ. අදි එවරෙන්නේ එවරෙන්ගේ කඳුරාතක්ග කස්තලු එළගින්වා මීහුන්නේ. අදි එවරෙන්නේ නරකාගේ අහුළුවෙරින්නේ. එවරින් එතහංගා අබද දෙමිතිබේ හුට්ටේ.

අධි කාෆිරුයි මීහුම් බුනෙති. එකලේගේ ෆානුගේ විරි රැස්කලාන්ගේ හදරතුම් හෙක්කෙ එබහී මුජිසාතේ එකලේගේ ෆානුගේ මච්ච බාවා නුලෙවී කීවිගෙන් බාවයි. කලේගේ ෆානු වාකං කශවරි ඉන්සාර කුරව්වා බේකලවකම්ගේ අධි කොම්මෙ කවුමකම්මෙ තෙදුමගු දක්කවා රසූලකු වේ.

යබෑමීහුන්න බිරු එරකමයි උම්බීදු ලිබෙනවි ගොතුගා විදුවරු දක්කවා අදි ෆෙනුම් බරුවෙෆාවා විලා උපද්දවා රස්කලාන්ගේ.

0: එෆදයින් තිමන රස්කලාගේ කලේගේ ෆානු උම්මතෙක්ගෙ තෙරේ ෆොනුවීම ඒ උම්මතුගෙ කුරීග එතන් උම්මැත්තකෙන් නිමි ගොස්වාාවේ එයි තිමන රස්කලාගේ කලේග ෆානන් ඉවවෙවි වහයි එවරෙන්න කලේගෙ ෆානු කියා දෙව්වුමට්ටකේ නමවෙස් එවරෙන් රහ්මානුවන්ත රස්කලාන්ගේ කාෆිරු වෙතෙ කලේගෙ ෆානු විදාළු වාශ එයි තිමන් කලේගෙ ෆානුගෙ වෙරි රස්කලාන්ගේ එකලාංග මෙනුවී ඉලාහකුණුවේ තිමංකලේග ෆානු වකීලු කුරවනී එකලාංගේ වශෙ අදි තිමංකලේග ෆානු එඹුරි දියුම් වනී එකලාංගේ හජරතශෙ
1: කීරිත් කුරවාන්ගේ දිවේ තර්ජමයන් දෙමෙ මිගෙනස්තිනි සූරතු රාද් ෆෂායගෙන් ඒ සූරතුගේ 30 වන ආයතු ගෙනියලා තර්ජමා විදාල් දෙවවා ෆවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: දිවෙහිගේ අමිල්ලවන්තකම් කුරියරු හැදේ
3: දිවෙහිගේ උපෙද්දුන් තෙරිකන් දක්වාදේ
2: දිවෙහිගේ මාසීගේ මන්සර්ත සිෆකොද්දේ
3: දිවෙහිගේ අඩු
2: දිවෙහි රාජ්‍යයේගේ අඩු
3: එංහා සතර්ස්තේක 40 නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
2: අඩ්ඩි හනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

0: මේ තාරිහිත තස්විර්තක ගකුල ජසදී දිරුංගන ස්තේන කුලොෆිස්සේ.
1: අහ කුදි මොහ මොඩිය මර. එදෙ මෙන්නේ එක්ක මහරන්න බිය කියන්නේ. මිර දුක පුනි මොකෙටිය.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබර්ගෙ එම්මේ මිරු මහෙන් උන්නනි කොන්දා කුතා.
3: ඒකී කුරන් හිබරුගේ එම්මේ මස් මීර තනත්ති බදනි.
2: මෂ බෙලි දානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙ ඔවෙ දානෙන්නු. එහෙ නුනස් බල මමියේ මිරුෂුගේ අතොළවරි කම්ගේ ෆැක්කොළොයි ෆෑගේ.
0: එවේලා.
4: කොමෙ පුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆනරෑග. රිපීට් හම එදුවහුගේ රේගඬු දිහකටි තිරීහුගා. අදි හුකුරු දුහුගේ රේගඬු පාර්කටි තිරීහුගා.
0: එංගන් 741 kHz medium wave අති 89 MHz FM band.
4: හැම එකනි දිවිහි රාජ්‍යයක අඩු.
5: කොම්බ ෆතියකන් අලිවිලෙනි ආවාහකේ කෑක. කොම්මෙ හවීරෙ නිමිගෙන්දනි අදි මුලින් ආවාකේ කියා දීව. කොම්මෙ දුහාකුමෙ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාකේ. එකමකු එයින් කොම්මෙ වාහකය කුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කුරම් වී ආ ඉබුරතේ

දිහවරක් අද්දුවක මුද්දත මවරස් දියයිරුග දවා දෙෙක්ග මච්ච මේ අඩ්ඩිහාස් අනුවතයවර මති අදොත්ත වනි සිියාරෙක් කොෆ මවරුස් බෙලු මට්ටක. මෙහැම්වී මවරුස්ග තෙරෙෙන් උපෙදුණු වියෆාරියා අදී ලිබුණු එකකි කුරියරුන් තකක් බාදා අරුවන් ගබූල් කුරාගොතුග මි පහරු මිවනි වර ගින අද දෙක්ගේ ෆරාතුම් වර ගින අ දෙක්ගේ මේ තකෙති බෑවැරි කුරුවා අෆෙමීම වර ශෞගවරික හුන්නානේ මවරසකන් රාත් කර ව්‍යා මිාර ගෙන්දාන. දෙඟම මිගොතුන් මිවාහ කුරිය දායරුග මවරස්ගේ නුවත එක්ස්පෝ අලුවන්මන්ගේ මේ සරුකාරුම් මිහාරමි භාවවනි එකකි ඩිස්ට්‍රික්් තක බහාදායගෙන් එගොතුන් මිදියහරු ගෑක්ගණක ෆස් ඩිස්ට්‍රික්ටක ෆස් ඒරියායක බහදාෑගෙන් කුරිය දියයි මියහරු එයද වෙස් මෙමනි අලුවන්මෙන් ඉතුරුකොෆයි හැයි ඩිස්ට්‍රික්ටක ඉතුරු කොෆමි වනි ඒක තෙරේක මියහරු අදම්ම ඉතුරු කුරී විසිට ඉකොනොමීගේ සරහද්දකා නුවත ඩිස්ට්‍රික්ටක ඉන්ටර්නේශනල් එක්සිිවිිටරුන් හස්ස සරහද්දක එයි ඒ බේනුමකි මේ විසිට ඉකොනොමීගේ ඩිස්ට්‍රික්් නුවත සරහද්දුග බේනුමකි රාජ්‍යයේගේ එතස් සතේක ගෙස්ට හවස්ස මිහාර හොරීරුග කොම්ම රශෙක්ග වෙස්සෙ බෝවේ ඒ රශෙක්ගේ යුනික් අයිඩෙන්ටිටිය නුවත ඒ රශකුන් මේ ඉන්ටර්නේශනල් විසිටරුන්න අධි ඩොමස්ටික් විසිටරුන්න හාස්ස කන්තතක ඒව ප්‍රමෝට් කරේ එකකි හෆ්ලාතක එකකි රස්මී දුවස්ථකා ගොලිගෙන් කමුග වියස් අදි එකකි මේ සගාෆි දුවස්ථකා ගොලිගෙන් හරක ඇත්තන් හිංගුම් කමුග වියස් අදි එකකි කහද මේ කොම්මෙන් ගොස් බලාදන් ජෙහේ කහද තන්තන් කමුග වියස්. එහෙම එගොතුන් රාජ්‍යයකි ටුවරිසම්ගේ ගෞමක වාතියාව සෙකුග අදි සරුකාර ෆෙසුන් හිසාබුන් රයිසු ජුම්හූරයා වනි විසිට ඉකොනොමි කවන්සිල්ල වෙස් උපද්දවාව හම මේ විසිට ඉකොනොමීගේ දවරු සොසයිටි තෙරේග ෆොලාකෝ ඉන්ටග්‍රේටඩ් ටුවරිසම් ඩිවලප් කුරුමුගේ හගීගේ මානායගකම් කුරුම අදි ටුවරිසම් රෙවෙනියෝකි රාජ්‍ය මේ අතුළු තෙරය රජස ඒක නෆා ෆුරියම ගතුක ලිබ එච්චක හෙදුම මක්සදු. එම එගොතුන් මිහාර ඔල්මන්න ලිබේ හිවරකි දිහ රශය ඒබ වේ බෑරිවෙ විසිට එකකොනමි ඩිස්ට්‍රික්්ටුක වර වාදවරිකොම් මිදනි මිකන්තව වෙස් අදි ඒගේ තුර මේ ඉන්ටර්නේශනල් ඩිස්ට්‍රික්ටුක චයිනාගේ ෆනර මේ ෆරාත පනර වියෆාරියේ ඒබේ ෆුළුන් එබ ඉන්ට්‍රඩියස් කොද්දේ දිවිහි රාජ්‍යයගේ ඉකොනොමීය කුදි ව්‍යාරිතක වෙලියෝ එඩුකරවෙන බයිකාද ටෝල් සෙන් ටෙක්නොලෝජි ඒක තෙරේක එම සමානී එච්චිහි මිාරු ඩිස්පලේ කුරාණකම කරුණන මෞදු මත්ලිමනි අදියගේ ඉතුර ඉන්ඩියයාගේ ෆනර ෆරාතකුන් බෑරිවේ මේක ඉතුර යුනට අර බෙමිරේට්ස්ගේ බයි ෆර ඇත්තකුම් වෙස් බෑවර වූමන් අලුවන්ම මසිකිත්තක කොරමු මිකිදන එම මේ එක්ස්පෝයා බෙහෙගොතුන් අලුවන්ට හිස්සා කොල්ලම් හොරි බය වාහත මිහාරුවෙස් හම මේ තකෙති රිසීව් කුරුමුගේ මසක්කතුගේ ගෑක්ගණක දවිසත්තයෙන් හා ස්ටාෆුන් එයි BCC බිනස් සෙන්ට කෝපරේෂන් ඉකොනොමික් මිනිස්ට්‍රී අදි ෝදන්ටියරෙන් ෝදන්ටියස්ගේ ගොතුගේ ගෑක්ගණක මේ විස්සක පරැන් එබ හර කැත්තෙර වේ මේ එහෙම්වීම මේ අදත්තක බල ඉරුග ඉරාත්කුර විය වර ෆෝරි ගද වර ශෞගවරිකම් හුන්නාන අති බලා හිප්වා කහද මේ එක්සිිෂණක වගෙන්දාන කමාරුන් මේ ඉන්තිසාර කර නිගතු වා කරුණ හිතැරි මේ අදු තිවැෆුන හිස්සා කොල්ලාගම තෆාත් මවදුවේ එහන්නමයිස් රාජ්‍යයගේ ඉස්සවද වර මුහිම කමකක්වාති මේ වාහ කරුණ නිසා කොල්දි. දෙවන කමෙක් ගොතුග අරුවන්මෙන් හිස්සා කොල්ලම් මිය අදු බේනුම්වා මවලෝවකී සෝල දෙහා සබ්බිස් එයි එක්ගම් දතුර පතුරා බෙහේ ගානුන් මේ ෆාස්වගෙන් අවමා ගුලිගෙන් ග්‍රේට මාලේ ඒරියායකි රෙජිස්ට්‍රේෂන් කොන්ට්‍රෝල්ඩ් සෝර්ණකම් මෙවැනි කණ්ඩ එලිෆ එයි මීග කොරින් එකන් ඔක් ගොතෙන්නෝ එයා එකුග ග්‍රේට මාලේ ට්‍රන්ස්පෝට් මොබිදිිටි ඔෆීහ මෙවැනි උපද්දවා අදි ඒ ඔෆීහ රිසෝස් කුරවි වසීලත්ත ගෑම් කුරවි මොසිෆුන්නා අදි සීදා මොබිදිටියයා ට්‍ර

0: ಟ್ರಾಫಿಕ್ ಮಸದಂ ಹಲ್ಲು ಕೂರು ಮಟ್ಟಕ ಮಸಕ್ಕೆ ಕೊರವೇಣ ಇಂತಿಜಾಮ್ ಹಾರಿಸಿದನಿ ಹಮಜಿಸಮ ವರಬಾರು ಸ್ಪೀಡ್ಗೆ ಬದೇ ಅದಿ ದಾದಿ ಫಹು ಚೀಫ್ ಎಕ್ಸಿಕ್ಯೂಟಿವ್ಗ್ ಗೊತ್ತುಗ ಎಕ್ಸಿಕ್ಯೂಟಿವ್ ಆಫೀಸರ್ ಗೊತ್ತುಗೆ ಬೇಫುಳಕ್ಕೆ ನೆಂಗೆವಿ ಬೇಫುಳ ಬೇಫುಳಂಗೆ ತಜ್ರಿಬಾಗೆ ಅದೀಗ ಮಸದೆ ಹಲ್ಲಿಂಗ್ ಓದು ಮಮ್ಮಿದಾನಿ ಮಸಕ್ಕೆತ್ತ ಕೊರಮು ಮೀಗ ತೆರೆ ಫಾಹಕೊಲ್ಲ ಬೇಣು ವಾಣಿ ನುಕ್ತಾಯಕಿ ಮಿನಿಸ್ಟೀರಿಯಲ್ ಕಾಮಿಟಿಯೇ ಎಬೋವೆ ಮೀ ಗ್ರೇಟ್ ಅಮಾಲೆ ಮೊಬಿಲಿಟಿ ಆಫ್ ಈ ಲಫಾದೆ ಮಿನಿಸ್ಟ್ರಿಯಲ್ ಕಾಮಿಟಿಯ ರೋಡ್ ಸೇಫ್ಟಿ ಕೌನ್ಸಿಲ್ಗೆ ನಮಗೆ ಮೀವಿಸ್ ವರ ಬೋಡ್ ಬದಲೆ ಹೇಗೆದು ಅವಳು ದಂಡವಾಣ ಕೀವೆಗೆಂಕಂ ಬೋಡ್ ಬದಲ ಕವಿ ಮಿವಿ ಹತನ ಮಿನಿಸ್ಟ್ರಿ ಆಫ್ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಎಕಣಿಮಾ ಎಕಣಿ ಮಿಕಮ ತ್ಯಾಗಣಕ ಸಿಯಾಸತ್ತು ತಮ್ ಕಂಡಮಿಯ ಖಂಡಿಯೋಳು ಮುಗಮಿ ಉಡ್ನಾನೆ ಹಿಂಗೇತು ಎಹೆಂಗೆ ಹೆದೀಮ ವಾಗೋತಿಕ್ಕೆ ವರ ಸೈಲೋ ಕೊಮ್ಮ ಸಿಕ್ಕೆತ್ತದ್ದಾನಿ ಸರ್ಕಾರ ತೆರೆಯಗವೇಸ್ ಮೀ ಕೊಮ್ಮೆ ಹೆಂಗೆ ಕಂ ಕುರುಮುಗ ರಂಗಳು ಗೊತ್ತಿಕೆ ಗೋಸ್ ಗೊತ್ತಿಕೆ ಅಳೋಣ ದಂಡವಣಿ ಕಿನ್ನು ಹೆಣ್ಣು ಮೆಸ್ ಮೀಗೆ ಕುರಿ ಮಿಕಂ ಗೋಸ್ಸೋಣ ನಿಮಗೆ ಗೊತ್ತಾರೆ ದೆನ್ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಅಥಾರಿಟಿ ಎಸ್ವೈ ದೆನ್ ಮೀ ಕೊಮ್ಮೆ ಸಿಸಾಬೆಗ್ಗ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಅಥಾರಿಟಿ ವಾಲೆವಿ ಮಿನಿಸ್ಟ್ರಿ ಆಫ್ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ಗೆ ತೆರೆಗೆ ಫಂಕ್ಷನ್ ಮೆಸೋತಿ ಸರ್ಕಾರ ತಕ್ಕ ಮಸಕ್ಕೆತ್ತಕ್ಕೆ ನುಕುರ ವಾಹಕ ವಿಷ್ಣು ಮಿಮಸ್ತದೆ ಅಲ್ಲು ಕುರಾಕೆ ಹೆಣ್ಣು ಮೆಸ್ ಅಳ್ಗೊಂಡ್ಬೆಣ್ಣ ಮೀ ವಿಷ್ಣುನು ಗೊತ್ತುಗ ಮೀ ರೈಸ್ ಜುಮ್ಹೂರಿಯ ಡಾಕ್ಟರ್ ಮೊಹಮ್ಮದ್ ಮುಯಿಸ್ಗೆ ಮೀ ಗೆಣ್ಣ ಬದಲ್ತಹುಗೆ ತೆರೇಗ ಮಾ ಅದೇ ಮಣಿಕ್ಫಾಣ ಮೀ ಕಮುಗ ದಿವ್ಯಡಾಣ್ಣ ತಜ್ರಿಬಾಗ ಅದೀಗ ಮೀ ಆಫೀಸ್ ಅಳ್ಗೊಂಡ್ಬೆಣ್ಣ ಹೆದಿಗೆಂ ಗ್ರೇಟ ಮಾದೆ ಏರಿಯಾಕಿ ರಿಜಿಸ್ಟ್ರೇಷನ್ ಮೀದನ್ನವಿ ಕಂಟ್ರೋಲ್ ಝೋನಗ್ ಗೊತ್ತಂಗ್ ಹದ ಮೀ ಹುಣ್ಣವೆಸ್ ಫಸೇಹ ಕಮಾಯಕು ದಿರಿ ಉಳುವೇಣ ತನಕ ಮಾದೆ ಗ್ರೇಟ ಮಾದೆ ಸರಹದ್ದ ಮೀ ಬದು ಗೆನೋಮಕಿ ಟಾರ್ಗೆಟ್ ತಕ್ಕೆ ಕಂಡೇಳಿಗೆ ಕೂರನ್ ಜಿಹಿಜ್ ಕಮೆಕ್ಕಮ ಗಬೂಲ್ಕೋ ಎಮಸಕ್ಕೆ ಕೂರು ಮೀ ಮ್ಯಾಗಂಡು ಹಮಾಜಕ್ಕಿ ದೆ ಮಿ ಗೊತ್ತ ರೋಡ್ ಸೇಫ್ಟಿ ಕೌನ್ಸಿಲ್ಗ ಮಿಹಿ ಮೆನಣಿ ಮಿನಿಸ್ಟ್ರಿ ಆಫ್ ಇಕೋನಮಿಕ್ ಡೆವಲಪ್ಮೆಂಟ್ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಆ್ಯಂಡ್ ಟ್ರೇಡ ಮಿನಿಸ್ಟ್ರಿ ಆಫ್ ಹೋಮ್ಲ್ಯಾಂಡ ದೆನ್ ಅಟಾರ್ನಿ ಜನರಲ್ ಕನ್ಸ್ಟ್ರಕ್ಷನ್ ಮಿನಿಸ್ಟ್ರಿ ಅದೇಗಿ ತುರ ಮೌಡಿಸ್ ಪೊಲೀಸ್ ಸರ್ವಿಸ್ ಸಿ ಪಿ ರೆಪ್ರೆಸೆಂಟ್ ಕೊರವಾಣಿ ದೆನ್ ಹಾವು ಮಿನಿಸ್ಟರ್ಸ್ ರೆಪ್ರೆಸೆಂಟ್ ಕೊರವಾಣಿ ಎಮ್ ವಿಮ ಮೀ ಯವಾಹ ಕಳೋಣ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲ ಅಳೋಣ ಬೇಣು ದಂಡವಂ ಇಯ್ಯ ಅಳೋಣ ಮೀ ರೋಡ್ ಸೇಫ್ಟಿ ಕೌನ್ಸಿಲ್ಗೆ ಪುರತಮ ಬದ್ದು ಮಿಸ್ ವಣಿ ಬಾಬ್ವ ಅದಿ ಮೀ ಅದು ವಿಸ್ ಅಳೋಣ ಮಿಂಗೆ ಕೌನ್ಸಿಲ್ ಬದ್ದು ಮೆ ಉಣ್ಣಾಣೆ ಮೀ ಗೊತ್ತು ಮೀ ಮೀ ರೈಸ್ ಅಳೋಣ ಬೆಣ್ಣ ಮೀ ಹಾಸ್ಯ ಇಸ್ಕಮೆ ದೇಂ ಖಂಡ ಅಳುವಾ ಫುರಿ ಡೈರೆಕ್ಷನ್ ದೆವ್ವಾ ಫುರಿ ಬೈಕ್ ಅಂತ ತಗೆ ಸೆಬುರಿ ಅವಸ ಅಲ್ಲು ತಗೆ ಓದು ಮಟ್ಟಕ ಮೀ ಎಗೊತ್ತು ಅಳೋಣ ಮೆಂಗೆ ಹತ್ತರು ಮಗೆ ಫುರತಮ ಮೀ ಆ ಮೀ ಒಣಿಗಂಡುಗ ತೆರೆ ಸಿಲೆಕ್ಟ್ಕೋ ಹತರು ಮಗೆಗ್ಗ ಮೀ ಮೀ ಪಾಕೂರಾಣೆ ಮೀ ಮೀ ಲೈನ್ ತಕ ಡಿಸೈನ್ ಇನ್ನಾಡು ಗೊತ್ತ ದೆಂಗ್ ಎ ಮಗುಗೆ ಮೀ ಕಮ್ಮತಿ ಅಮ್ಮಕೋ ಹುರಿಯ ಬೇಫುಣ್ಣಸ್ ಅತಿವೆ ಕಮ್ಮತಿಗ ಉಳೊಂದು ಭೇಟೀಮ ನಿನ್ನ ವಯಸ್ ಮೀ ಎಕಶೀಗೆಂಬ ಮೀ ಹಲ್ಲೆ ಮೀ ಮಿಕಮಕ ಲಿಬಿ ಫೆಣ್ಣು ಹೆಂಗೇತು ಹೆಣ್ಣ ಮೆಸ್ ಮೀ ಅವ್ವೆಸ್ ತಂಗೊಳ್ಳಿ ರಂಗಳು ಹಲ್ಲೆ ಲಿಬೇಣ ಗೊತಕ ಮೀ ಮಗು ತಮ್ಮಿದಾನೆ ಡಿಸೈನ್ ಕೊರೆ ಮೀ ಹತರ ಮಗೆ ದೆನ್ ಎಕಮುಗ ಹಮ ಜಿ ಮೀ ಗ್ರೇಟ್ ಮೀ ಮೊಬಿಲಿಟಿ ಆಫ್ ಈಹಾ ಹಾದಿ ಎ ಮಗುತ ಹೋಗ ದಿರಿ ಉಳುವ ಬೇಫುಣ್ಣ ಸೆ ಬೇಫುಣ್ಣು ಕನ್ಸರ್ಟ್ ತಕ್ಕೆ ಕನ್ಸರ್ಟೇಷನ್ ತಕ್ಕೆ ಕುರಿ ಗೆಂದವಾಣ್ ಗೆಂಗೊಸ್ಗೆ ಮಿಕಂ ಕೂರಮ್ಮಿ ಬೇನು ಮನೆ ಜುಮ್ಲಕ್ಕೋ ರೈತುಣ್ಣ ಮಿಕಂ ಅವಸ್ ಫಸೇಹೆಲ್ಲಿ ಬೇನು ಗೊತ್ತಕ ಮಗುಗೆ ದೆಫಳೀಗ ಪಾಕುನು ಕುರವಿ ಎಫಳೀಗ ಪಾಕೋ ಅದಿ ವಕಿ ಇಂತಿಜಾಮಿಗೆ ತೆರೆ ಮಿಕಂ ಕಹಮ ಜಿಸ್ಸೇತೋ ಬಲವಮ್ಮಿ ಗೆಂದಿ ದಾವು ನುದಂಡವ ಮೀ ಎ ಮಗು ಕುರಹ ನೀವು ಹುರಿಹ ಅಲ್ಲಿ ಬೇಣೇಕೆ ನಮಸ್ ಅಳುವೆ ಎಮ್ಮೆ ಗುಳಿಗೆ ನೋಣಿ ಮಿಕಂ ಮಿಕಂ ಯಕಶೀಗಂ ವಾಣ ಅತೀಜ ನೆರಮಕಿ ಹಮ ಇಂಪಾಸಿಬಲ್ ಕಮಕ ವಾಣಿ ದೆನ್ ಹಮ ಎ ಎಕ್ಕೋ ಮೀ ಹೆವಿ ವೆಹಿಕಲ್ ತ ವಾಕಿ ಗಾಡಿ ತಕ್ಕೆಗ್ಗ ನುದುವೆ ಗೊತ್ತ ಅಳುವೆ ಮೀ ಮಸಕ್ಕೆ ತಕ್ಕೆ ಕೂರ ಹೆಣ್ಣ ಮೆಸ್ ಮೀ ಕಮಕಿ ಹೆಂಗಿಡ ಅನ್ವಾಣ ಮೀ ಮಾದೆ ಮತ್ತು ಗ್ರೇಟ ಮಾದೆ ಸರಹದ್ದು ಕಿತಮ್ಮೆ ಕಾಂಜೆಸ್ಟೆಡ್ ತನಕ ವಿಯಸ್ ವರ್ಗಿನ ವಿಎಫಾರಿ ತಕ್ಕೆ ವಿಸ್ ಸರಕ ಎತ್ತಿರುವ ತಾಯಿರ ಎಮ್ಮಿ ಎಮ್ ವಿಮ ವಿಎಫಾರಿ ಕೂರ ಫರ ಎತ್ತಕ ವಿಸ್ ಮಿಕಮುಗೆ ಬುರೇ ನೋತ ಬಾಡಣ್ಣೆ ನಗನ್ ಜಿಹಿಜ್ಜಿಯ ಎವಾಣಿ ಹಮ ಜುಮ್ಲಕ್ಕೋ ಸೊಸೈಟಿ ಯಂಗ್ ಅಣ್ಣಾಣ ಬೋಡ್ ಮಸದೇ ಮೀಗ ಕುರಿಮಿ ಸಮ ಅಳಗೊಂಡ್ಮೆ ಮಿಕಂ ಕೂರಿಂಗ್ ಅಳಗೊಂಡ್ಮೆಂಗೆ ಹೆಂಗೆ ಸರ್ಕಾರ ಹೆಣ್ಣ ವಯಸ್ ಏರುಗ ಸ್ಯಾಮ್ ಬೋಡ್ ಶಕ್ವಾಯಕಿ ವಿಫಾರಿ ಕೂರ ಗಾಡಿ ತಕಂಗೆ ಬದಲು ತಕ ಗುಳಿಗೆ ವರಬೊಡತಿ ಮುಂದಗೂತಂಗೆ ದೆಮ್ ಫಹುಂ ಅಳೋಣ ಅನೇಕ ಯವಾಹಕ ತಂಗ ಅಡುವಹ ಮೀ ಪೊಲೀಸಿ ಯಂಗ್ ಎತ್ತ ಬದಲು ತಕ್ಕೆ ಗೆಣ್ಣೆ ಜೀವನ ಅಳೋಣ ಮೆಂಗೆ ಟೀಮು ಗಾಯಕ್ ಗಂಡಕಂಗ್ ಹತರು ಮಸ್ತು ವಸ್ವೆಜ್ಜೆ ಮಿಹಾರು ಎಸ್ ವಿಫಾರ್ ವೆರಿ ನಾಯಕೊಮ್ ಈಗ ಎಂಗೇಜ್ ಮುಂದಾತ ಹುರಿಹಾ ಬೇಫುಣ್ಣ ಎಗ್ಗೆ ಹಿಯಾದ ಎಗ್ಗೆ ಕೊರವೆ ಸಿಯಾಸತ್ತೆ ನೋವೆ එහෙම මේ බදණි විහා ගෙන වැෆොන්න කමුදාන එක් ගොතේ මේ ගෙනවේතෝ දැන් මේ ගන්න එමබොඩ මස්සේකි ගේ සුෆුදා ගඩිතක ෆෙන් උෆුදා ගඩිතක ගන්න බදොත එහෙම මේ ඒ වාහකතකන් අලවන් මෙන් වර බොඩන් අඩු අහන් මෙතන ඒ ගේ ගේවිසීතෝග ආම්මුක දුවහුන් දුවහ බේනුම් වානක කන්ත තක තකති අයිටම්ස් ත මේ එහෙම වීම එවස් විශ්නාග මිකම් මිකුරනේ දැන් මේ වර බොඩ මිහාරු කන්තත මේ රංගල කුරන් ජීෆ මෙති හුළු මාදෙන් මාදිය මෙ දතුරු කුරා හස්සකෝ රශ්‍යවා මෙකි ඔෆිස් ගඩිතෝග දතුරු කුරා බේෆුරුන් දතුරු කුරායරුග බ්‍රිජ් මතීග වර බොඩති හෙවී වෙහිකල්ත එගඩීග දුව්වා මස්සදායග මේ කිව් බොඩෝමා ට්‍රැෆික් මේ බාර් බොඩෝමග මස්සද දිමාවන මේ ගොතුන් කොන්ස්ට්‍රක්ෂන් කුම්ෆුනිත හෝගේ වෙහිකල් තකා වෙස් ගෙංගුල ෆර ඇත්තක මෙදන ලොන් වාහක දක්කම ෆර ඇත්තක වෙස් නොවන් නුන් තො මේගෙන් උඳකුද හැස්කෙන එහෙම ඒ ෆර ඇත්තකා වෙස් වාහක දක්කා මේ එතන් හාස් බයකු මේ එක් ගඩියක් ගන්නන් දිමාවීම යන්න කොන්ජෙෂන් නු සදාම කුරවෙන ගොත්තකේ බදම මෙදනි කුරියන් ඔයි මේ ඉන්තිසාර මිකුරන හෆ්තෑන් හා දොස්තරේ ගලවන් මෙන්න මේ පොදිසි ගෙසට් කුරවෙන කම ඉරාදු කුර විය දැන් හැම එකතුන් පාකින්ගේ කන්තෝගස් මේ අරොන් මේ මසකෙත්තකේ බකුරන් හීනාමාගේ පාකින් බිල්ඩින් එළුමට්ටක රයිස් වනි නිම්මවාෆ කොන්ට්‍රැක්ටර් අය කොලොන් මෙ මෙදනි ඒගේ එම්බ ෆහුගේ ඩීටේල් තක මසකේ කුරමුන් දැන් සෝසම් මගුගේ university ajigen ubbi ye bimu guys parking building ne elum ma sekke ewa kuran den iye alum ne ma sekke wani gayak ganaka me final maroda nimma devi intizar mi kurani ma gena do hen noy contractor ahawal kurawegen mi de building ge target ki anna har november ge kurin mi tantan nimmu ehmi parking ge hallo mi ge kurin ma dega nen hallo take irad kur viya mi geneweni den ගෙන්නේරුගා මේ රයිස් ජුම්හූරියාගේ රියාසි බයානුගා එමණි ෆාන් වනි වකි තාරිහත කේස් විදාළු එෆ් එම් එගොතුන් එගොතම් ඒ ඩෙලි වකුරාණන් ඉරාදු කරවිය ඒ ආමාස අරොඩ් මේ දනි දැන් හැම ඒ ගිතුර මේ රින්ග් රෝඩ් මාදේගේ මේ අරොඩ් මෙන්න මාදුරුණුන් හිසාබෙක් ගම රින්ග් රෝඩ් අකි වර ජමානි නාදකොන් හෙදි ෆොයි මගේ මිහාර එම් වි ඒ මගුගේ දෙපළීග මේ විස්පේ ෆ්ලොක් බේරමන් නුවන් පාක් කොග්ගෙන් ඒ වෙහිකල් දෙන් ඔයගෙන් දෙන් ගන්න ෆරාතක මේක දැච්ච වාකෂේ එහෙම අලවන් මෙන්ගේ ඇඩ්වයිස් එකී මගු මේ රින්ග් රෝඩ් හිඟාට ෆ්‍රී කොබ්බා පාක් නුකෝ විස් ෆරාතෙක් මේ මිහාර වෙස් මේ එක තන්තන හම වැඩ වැඩන්නෝ ෆසේ ෆොලා බයි ෆාර් හම සෑකල් විස් බහට්ටා දා හෙව අද වෙහෙන්නම විස් ගස්තකුණු එකන් කොරවණි එකම් විස් අලවන් මේ රංගලු කොල්ලාගෙන් කුරියක් දියාම අලවන් හිවනේ තන් කොලේ ඔරිහා බේෆුන්ස් පසේ වනේ පාකින් ෝනෙන් එවයි මිහාරහම බල් කුරිමතීගවිස් අදි මේ මිතා කෑරි සරහත්තෝගේ ඉතුරු ජාගවිස් පාකින්න හදමුම් මිගෙන්දැන එහම එගොත මේ පොදිස් එබ වර බොඩ ට්‍රෆික් පොදිස් මේක කුරිය හිලාා වර බොඩ මාධ තෙරේක ට්‍රෆික් කන්ත බදහට්ටම මිහාරු දානෙ මේ තිබේෆුන්න හම ෆෙන්න්නානෙම වන්සර මිහාර රාදු කර විය දැන් හම රෙක්ලෙස් ඩ්‍රයිවින් නා මිකාද මේ එහෙම් පෙඩස්ට්‍රියන් හිඟා ඔලේ බේෆුන්න නුවත එහෙම මගුමත් පෑනු කොර ෆර ඇත්තක නුරක්කාවා ගොත දුබ්වා ෆර ඇත්තක මේක කුරින් ෆියවල් නාලා මිංගනුග මිහාර ෆියවල් අලාන දැන් ඒකී කොම් මෙහෙම ෆියවල් එළුමවර කුරිහා බේෆුන්ගේ රක්කාදක කුරාකම මේගේ සම community alone mein men ek chikkiya ge mikam wane hallu hallu kora mege den siyasi hial tafatu me ve sonnen wane kam no magumati ksala mata rakka ter kam ki hem me komme party ekan nispevious me hama magumati ge aman kam ki alone mein men no ves mege luitaken annan kam hem ve mastuga me road safety council across ministerial level gam yonnani em ministry ekun ekan korunga badoga coordinated effort illa amme beanum mani දැන් මිහාර මිගොතුන් මිසාදක මේ ස්පෙෂල් මොනිටරිං ඒරියස් තක එබහුරේ කණ්ඩ එලි අරුවන් කුරියන් වෙත්තාග මියදුම් ෆෙෂිගෙන් හම බදමුන් ඉතුර ගෙන්දාන ඒරියස් තක ඒක තෙරේග ස්කූල් තක් කෑරි මී එම් දාදි ෆහුන්ෙන් අහා ෆෝරම්ග වර තුත්තු කුජ්ජා අනුන්ඩා ස්වාල් කුරි කොන්දෝකුන් හේ ස්කූල් තක් කෑරීග මී බොඩති වෙහිකල්ත වනු මනාවන් අරුන් එවාක දෙක්කිජ්ජ දෙම්ම කොම්මස්වර කෙහෙන්නමයිස් මී අරුවන් මෙන්න මිහාරු මී මෝලිස් පොදිස්සා විස්තුරූකෝ ස්කූල් තකා හොස්පිටල් තකා අදි මිහාරු පාකින්ගේ හල්ලු දෙක්කි ොරි බැස් දිම දිම තංකොල මේ බොඩක් බදමුන් ගෙන්දාන කොරියෙන් වෙත්තාන් එතන්තන මේ බෙදෙනි වෙරන්න දරිවරුන්න දති නොවා ගොත පාකින්ගේ කන්තත්ත මේ මානෙකි මගුගේ දෙෆලියග ඔලන්දු බහට්ටා මේ ස්කූල්ල දතිවා ගොත විසේ බොහර වරගෙන පාර බෙට්ටි ෆැම්වීම අරුන් මෙම ගුඩිගෙන් මසෙක්කෙ කොෆියයා මිහාරු මිහාර සල්ල ෝධදාන කන්තත්ත දෙන් මජිදි මගුගේ දෙෆල් හිමි බස් වෙස් දුව්වා මගේ මී දෙකොල දුව්වා මිවා ගොතක මිසාදක හීනාමාගේ සරහද්දුග හීනාමාගේ එත්තනුග හම බොඩ ති ම හුස්චා ගොබ්ව වෙස් මජීදි මවග අයබ පෙහෙට්ටේ සෑකල් හම මිහාර වෙස්මී එබහුරි කුරීගේ ලයිබරරි හුරි තම් වෙස් හම පාකින් සෝර්ණය ගොත එතම සොන්න හුස්කෝ එන්න මෙසේ සෑකල් වෙස් බේන්දෙන මගුමතීග එය මිහෙන් හුරි බය පාකින් ගැහල්ලු හොරිතන්තා ගවිස් මිකන් ඔන්නනි මිකාද ගොත ගැම එකං කාරුවන් මෙම ගොලිගෙන අඟලු කොෆියයා හම වර ෆසේහවාන වර එතන් හස් බයක එම බස් බේනුම් කුරේ එහෙම බස් බේනුම් කුරමුගේ සගාපතෙන් අන්න එරුගේ ඒ මාස් ට්‍රන්ස්පොටේෂන් නම් අන්න ට්‍රෙන්ඩෙන් යන්න එහෙම ඒති අලුවන් මෙන් ජයන අපෝල්කෝ ද මීග හම මී දෙකන්ත අලුවන් හිතගෙරි මී ප්‍රෙස් ෆෙසුමු ගොතුම් මී හම ෆාහ කොල්ලානම දෙන් ඒගේ ඉතුර මී ඉකොනොමික් මිනිස්ට්‍රීන් දාදි ෆොහුන් ෆෝරින් ඉන්වෙස්ට්මන්ට් ගානුන් ගොලිගෙන් මේ දිවෙන්න එකන කෝර වෙන ව්‍යාපාරිතකේ වානේ කණ්ඩා අලාෆයක තෙරේක රීටේල් හෝල්සේල් ලොජිස්ටික්ස් ග්‍රවන්් හැන්ඩලින් එකකවන්ටින් අදි ජෙනරල් සී ට්‍රන්ස්පොටේෂන් රියල් ස්ටේට් ඉන්ෆර්මේෂන් කොමියනිිකේෂන් කහ දාර අතහිමට මේක තෆසිල්ත කුරියන් වයි ප්‍රස්ථහුග මිනිස්ට්‍රීන් දෙබ්බමන් දානේ මී අරුන් හිතේරි ෆෙෂුමුගේ ගොතුන් කොමස්වරක අරුන් හයිදයට කොල්ලාා තිබැෆොන්න සුවාලම් මුළුවාදාන මේ ගොතුම් පුරතම උදස අයිෂත් ඉම්ස
1: පුරතම සවාලකී බංකරින්ගේ මස්ටරින් සරුකාර මියාතන කිහාවරෙක් ආම්දනිය දී බිජ්ජතව අදි ඉතුර ෆොඩාකුරුමක් කොංකමිත්තව රේපෝතේ දෙයාඩගොඩගේ දෙවන සුවාලකී ට්‍රන්ස්ශිප්මෙන්ට් බදර තරකී කුරුන්ගේ ප්ලේනින් යබත්තෝ එන්නම ෆෙෂේනකම ලපා කරවෙනි කියලා හිසාපිකත ශුකරයා
0: මේ වරක් ගිනා අවරුන්ට දෙවේ මවුදු මාතිවීම මියදු එහා බොඩ මේ තිකම ෆෝකස් නුකා අරුන් ලනි එහම අරුන් දෙන්නේ මියදු එක්ස්පෝ යශා ග්‍රේට් ග්‍රේට මාදේගේ ට්‍රෆිකා බෙහෙ බයි වාහක්තක ෆෝකස් කොල්ලා එන්නමස් සුවල් එස්සවීම කොමස් වාහකය දන්නවා දාන මේ පෝට් ඩිවදපු කුණුමුග මසෙක්කම බාර මේ වාංජයහෙත අයියාරීත වමුන් මිගෙන්දන ඉගතු මේ ඉන්ටර්නේශනල් ට්‍රන්ශිප්මන් පෝටේ ඒ රයිස්ක බවද බෞද ෆුද්දුමග අරුන්ම කුරින්ජවරිය මසෙක්කතේ කුරාණ රාදු කොරවිය ඇයි මිසරුකාරා මේක කුරීගේ සරුකාරතක තෆාතුවා ගොතකි රයිසු ජුම්හුරයා ඩොක්ට. මොහමද මොයිස්වනී එමනි ෆාන රයියතුන්න වී හුරිහා වෞද ෆොතෙක්ගේ ගොතුක චාප් කොරවා එහමීම ඒ හොරිහා කවන්සිල් තහුගේ සොන්නාන අදි රජතුන්න ඉරාත් කොරවිය ෆෙන්නාන ගොත මී ඩොකියමන්ට් කොරේ ෆෙහරි හොරියා වෞද ඒක තෙරේගේ එක්කමින් ඒ ට්‍රන්ශිප්මන් පෝට ගෑම් කුරමකි එකම් එමසෙක්ක එතන් ඔප්ෂන්ෙන් අරුවන්මෙන් හෝදෑගෙන් හම වර හිරාද කොර වියා ඒ ලනුදන හසු කොර මසෙක්කෙ කොරම මිගෙන් දැනි දැ ෆස්සහරුක තෙරේග හිඟ බදම අදෙත්තු මී එමසෙක්ක වරාව අරුන්න ඉරාද කොර වියා අඩු අහාදව හිසාබ ගෙනවෙන කම අරුන් බදන හිඟතු දෙන් මාද ව්‍යපාරි බඳරු තිද ෆුට්ට බදු කොරමුගේ මශ්රුවකී රයිස් නිම්මවා පයෝති රයිස් එම්ම ඉස්කන් දෙව්වා මශ්රුවකම මාද ව්‍යපාරි බඳරු තිද ෆුට්ට බදු කොරමකි වර බොඩ වර බාර තරගි කුරමු ගෙන්දනි මී මිහාතන රාජ්‍යයගේ ඉක්සෝදුගේ හගේගි දුවයියා හමේ දියමුග එඩිෆෝයින් එම්ම බොඩුෙන් හොරහකී මාදේ ව්‍යපාරි බඳරු ඇස් නෙත් තරග්ගි අන්නන් ජිහිප නෑස් වෙත් තරග්ගි එහෙම ඒ එමස්සද හල්ලු කොර මිසරුකාර මෙවැනි අමදී මසෙක්කතේ ෆරාෆ් එහෙම එදිමාද දායරුග ඉරාදු කර වියා මේ රාජ්‍යයේ මේ ව්‍යපාරි බඳරන් අන්න බෝට් ෆාරකි කොළොම්බෝයා මාලියා දේතරේක ෂටල් කුරා බෝට් ෆාරෙන් නුම් හම එකන් මිහාර මෙ ඔන්නන ඒසගාෆ මේ මිතා කෑරිගොන්න කොළඹෝගේ බඳර මුදා මි අන්නනි ඉනපාර ඇෑම මිජහනි මිදඇතරගේ ෆෙරීකුර මී මි දෙකෙවේ වාහ කියකි. එකමකු මිබඳරු බඳරු බදල්වගෙන් දියාම තිලෆුට්ට බදල්වගෙන් දියාම මේ හගේගේ වර එක්කුම් එක්කො කාල ගොත්ක බදලුවගෙන් දාන්න. තාදි මීගේ ඉතුර අරුන්ෙන් ඩිවලොප් කුරා ට්‍රාන්ශිප්මන් පෝට මිහුරිහා මසක්කතේ නිමේරුගේ ඉරාදු කුරවිය රාජ්‍යයගේ හගේගේ මානාග මේ මෙරිටයිම් ඉක්සාදෙත් බිනාකුරම කුරුවය මසක්කතුගේ නතිීජ හිරාදු කුරවිය පැණිගෙන් දාන්න. දෙ ඒක තෙරෙන්ගේ තො මේ ස්ටෝරේජ් මියන්නනි පෝට් මියන්නනි ති විදාළුයි මස්සදෑග ඉතුරු නෆාවෙරිකං හෝදඥ හම පෝට ස්ටෝරේජ් ෆෙස්ටිටස් නීමගෙන් මෙරිටම් කොමාස්ක හගේ මක්සද හසිදුවන් දෙන් අරුන් ෆුරස තරවාන පම ශිප්න
2: ශුක්‍රිය වසිර. දෙන් අමියදුගේ මවලෝකී දෙ උපෙදුන් තෙරිකමුගේ මවරස් ඒ මවල ගොතුක මනි දෙන් අමිති අහරු සල්මන හම ෆෙනිගෙන් දී අමි උපෙදුන් තෙරිකම්ගේ මවර සමවර බොඩ බේවිගෙන් දී අදි මී අහරු මිති අහර වරේ ඉතුරු ව්‍යාපාරිතක අයකීක ෆූලාකුන් කරණේක මි බේවිගෙන් දැනි කොබතො මී අහරුගේ මී උපෙදුන් තෙරිකමුගේ මවරසුන් කෑකණ්ඩක කිහා වරකන් එබා මී ව්‍යාපාරිකේ මුවාමලත කුරවිගෙන් දානකම එබා අන්දාසා කුරවේ තෝ අදි මිති අහරුගේ මවරස ಬಲಾಫಾ ಎಮ್ಮ ಬಡು ಮೀ ತಫಾತೆ ಗೊತ್ತುಗ ಮಿ ಆಹಾರಗೆ ಮಿ ಮೌರಜು ಫೇಣಿಗೆ ದಾಣಿ ಕೊಂ ಕಮೆತ್ತು ದೆ ಅಣ್ಗೆ ದೇವಣ ಸುವಾಲಕ್ಕೆ ಮಿ ಬೇರುಗೆ ಮಿ ಆನ್ಲೈನ್ ಬೈ ವೆಬ್ಸೈಟ್ ತಕೊಂ ವ್ಯಾಪಾರಿ ಕೊರ್ಮ ಮಿ ದತಿತಕ್ಕೆ ಹುಣಕಮಗೆ ಮಿ ಕಂಬೊಡು ಅಂತ ಎಬ ಫಾಳು ಕುರೆದೆ ಮಿ ಕಮ ಮಿ ಎದೆವಿಗೆ ವಹಲ್ಲೆ ಕೆನೆಸ್ತಿನ ಮಸಕ್ಕೆ ಕೊರಮುಗೆಂದ ವಕಮ ಮಿ ರೈಸಲ್ ಜುಮ್ಹೂರ್ ಅಸ್ಮಿ ವಣಿ ವಿತಾಳೆ ಫಕೊಬಾತೊ ಮಿ ಮಿ ಕಂ ಹಲ್ಲು ಕೊರೆವು ಮಟ್ಟಕ ಮಿಹಾರು ಕೊಂ ಕೊ ಮಸಕ್ಕೆ ತಕ್ಕೆ ತೊ ಮಿ ಕೊರವಿಗೆ ದಾನಿ
0: මේ ෆුරතම සුවාදකි එක්ස්පෝ මිෆාර් ස්ටේන්ඩ අවට් කරන්න කොංකමෙත්තෝ අරුන්ට ගබුල් කරයගොතු මුල එක්ස්පෝ ස්ටේන්ඩ අවට් වන මිදි හරලා බදරයි මේ කුරින් දැන්නවෙන් දවිසත්ත සාලිස් බෑවරින්ගේ බදුලුග ඒ මිදි අහරු මියහරු මිවලනි හස්සතයක අඩ්ඩිහ බෑවරි මේ වර බොඩු අදදැන් ඉතුරුව මේනි දවිසත්ත පන්සවිස් පසෙන්ටුගේ කුරියරුම මීගේතු දෙන් ඒ ඉතුර බෑවරිකුර තකෙච්ච ප්‍රොඩක්ස බදාෑකම ව්ඥා සතයක් පසෙන්ටුගේ ඉතුරුම මේ ඒ දෙහස් හතරුස්තයක අයිටම් මේ බදුග හතරු හාස් අස්සතයක අයිටම් එද්දුවහම බදාශ් නොදවන රඟල බද්ධ ව්ඥ ඒහා ලිටරදී මිදන්න ඒහා බොඩු චේන්ජ මියන්නන ඒ මිදිය පාරුවෙස් සරුන් වන්න හාම ජුම්ලක මොලි රාජ්‍යයගේ හිත රයිතුන්න එතන් හාස් රයිතුන්න ජයාරෙක්කුර එක්ස්පෝය කුරීරුග මේ ඉරාද කුරවිය අවර පොසිටිව් කොමෙන්ට් තකෙන් ඇස්සුරි මේග හම මේ රජතුන්ගේ මේ බෑවරුවුන් ගෞමී කමෙක් ගොතුග මිපද කන්තත්තව බදි සොවේ එහෙමවීම මේ මිෆාහරුගේ කිහිනැත්තෝ ස්ටෑන්ඩ අවට් කුරාණි අනුවත මිෆාහරුගේ ලයිම් ලයිටන් අන්නානි කොංකමෙත්තෝ හයිලයිට කීකව ඇතෝ අරුවන්ට හිවනි එජ්ජුම්ලෑම් බුණන් අරුවන්ට මසෙක්කෙක් කුරාකම ව්ඥා එජුම්ල වාම්වානි ක්‍රියේටිව ඉකොනොමී යශය ගතු දෙන් ඒ එකම බ්‍රෝඩ් කොහ් මිදන්න උනි දේක තෙරෙන් මේ හුරදාන අධ්‍යා හිතා ඉනොවේටව් එතක් කන්තතකේ දෙන් දෙවන සුවාදකි මේ ඔන්ලයින් ව්‍යපාරයක දිමා මේ ඊකොමාස්ගේ දායරාග මේ ඩොදරුග මස්සදයා ගුලිකින් ඇ බයික් කහද දතිත දැන් ඒ මස්සද ඩොදරුග මස්ස මේ දෙමා මේ බෙන්ක් ඔෆ් මෝල්ඩිස්සන් ඇ එක හිනරුකමා ගුලිගෙන් එවේෆුළුන් වර මේ රංගල මෙනේජ් කුර වැෑ ිහාදතු නියතු එනමස් මිහාර බෙන්ක් ඔෆ් මෝල්ඩිස්සු මවදුමත් එවෑ ගොතුග ඒ දිමායි මස්සදතක දිමෙන් නවාන දෙන් ඉරාල් කර විය මිහාරු එවේෆුළුන් ටීටී හදා දින මුගවෙස් අදි මේ බේර් ෆෑසා දූකුරු මුගෙස් හාදතු බදදුවේ කුරීගේ හාදතෙන් ඉරාදු කරවිය රුජුවවා මසෙක්කෙ කුරමු එගෙන්දනි වර බාර එහාදතු බදුවමු ගන්න එහෙමවීම එකන් අරුවන් පාහකොල් දිද බැංක ෝ පෝඩිසුන් කන්නගේ වාහක දක්කවමාන අරුවන්නවර බොඩ මේ එහන්නමස් අරුන්ට දිබේ දිවිපුරි මවදුමත්තවගේ අදී ගල්වොන්ට මේ එගේ වරුන් අරු මෙ දෙන්නෙවී එහාදත් ඉරාදු කරවියවනි බදුව එදෙන් කීනත්තෝ මේ හාදතු රාජ්‍යය මේ බද්දුව කුරි බේර් ෆෑසාග මේ දතිකං මේ අයි කියනත්තෝ ಸುವಾಲ್ ಅಳೋನ್ ಮೇ ಮಿದಣಿ ಹಮ ಇರ್ ತಕುರಾರು ಕೊಕ್ಕಿಯಾದೆಮು ರಾಜ್ಯಗೆ ತಾರೀಹಕ್ಕೆ ಬದ್ಲು ಕುರಿ ಎಂಬೊಡು ಧರಣಿ ರಾಜ್ಯ ಬದ್ಲು ಕುರಿ ಕೆ ಪಾಯಿಂಟ್ ಹತ್ತರೆ ಬಿಲಿಯನ್ ಡಾಲರ್ಗೆ ಮೀ ಧರಣಿ ರೈಸ್ ಡಾಕ್ಟರ್ ಮೊಹಮ್ಮದ್ ಮುಯಿಸ್ಗೆ ಪುರತಮ ದೇಹಾರ್ ತೆರೆಗೆ ಇರಾದು ಕುರಿವಿ ತಿಂಗ ಹರ್ ತೆರೆಗೆ ಅಗ್ಗಣಕ ದಕ್ಕಾಣಿಮೆರುಗ ಕುರಿಗೆ ದಿಹಾರಂಗೆ ಕೊಲ್ಲಿ ವಿಷ್ಣುವತ ಮುಡಿ ತಾರೀಹುಗೆ ರೀಸೆಂಟ್ ಹಿಸ್ಟ್ರೀಗ ವಿಷ್ಣು ದಕ್ಕಾದ ಧರಣಿ ದಕ್ಕಂ ವಿಜಯವನಿ ಕುರಿ ಸರ್ಕಾರ ತಕೊಂಡು ನಗಾಫುರಿ ಧರಣಿ ದಕ್ಕಂ ವಿಜಯವನಿ ಹೇಗೆ ತೆರೆಗೆ ಬೊಡ ಬ್ಯಾಮಿವತಿ ಆಮದನಿ ಯಾಕ ಸ್ಕೂಲ್ ಮೆಣ್ಣೆ ಧರಣಿ ತಮ್ಮೀರಿ ಏಮ್ ವಿಮ ಆಮದನಿಯ ಗುಳು ನೆಕ್ಕಮ ಬಂಜ ಬೇರೆ ಫ್ಯಾಸ ಇತುರುನುವೆ ಧರಣಿ ಇತುರುವೆ ಫೇರಿ ಏಮ್ ವಿಮ ಇಕೊನಮಿಕ್ ರಿಯಾಲಿಟಿ ಬದಲು ಕುರುಮಟ್ಟಕ ಮಿಸರುಕಾರು ಕುರಾಮ ಸೆಕ್ಕೆ ತಮಗೆ ಆಮಸ್ ಫೆಣಿಗೆನ್ ದಾನ ವಿಹಾರ ವೆಸ್ ಮೀ ಎಕ್ಸಲರೇಟೆಡ್ ಡೆವಲಪ್ಮೆಂಟ್ ಗೆಣವ ಮಟ್ಟಕ ಕುರಾಮ ಸೆಕ್ಕೆ ವಿಷನ್ ವಾಕಿ ವಿಷನ್ ಯೋತಿ ದೇಹ ಸಾಳಿಯ ಆಮೇನ್ ಎದಿಫ ಏಯ್ ರೈಸ್ ಕ್ಯಾ ಮಾಜಕಿ ದೇಹ ಸಾಳಿಹ ರಾಜ್ಯದಾಯರುಗ ಹುರಿಯ ಮಾಣೆ ತರಗಿ ಫೆ ಗೌಮಕ ಹೆದ್ದೆವು ಯಮಾಜ ದಾಕಮ ವಂಜ ಆಮದನಿ ತುರುಕುರಾಣ ಗೊತ್ತಕ ಕಂಕಮ ಅದಿ ಏ ಆಮದನಿಗೆ ಸಬವು ರಾಜ್ಯಗೆ ಸೋಷಲ್ ಶಬಿದಿಚಿಯ ಅನ್ನಾಣಿ ಇಂಪೆಕ್ಟ್ ವಿಸ್ ಏ ದೇಣಿಗಣಿಗೆ ಇರಾದು ಕೊರವಿಯ ಕೋರಿ ಎಮ್ಮಿದಾನೆ ಏಮ್ ಈ ಕೊಮಾಸ್ಗೆ ದಾಯರೆ ಎಳಿಫೋರಿ ಹುರಸ್ತ ಮೀ ಎಳಿಫೋರಿ ಹುರಸ್ತ ಮೀ ಡೇ ವಣ್ಣು ಫೆರಿಗೆ ಅಸ್ತುಗ ಮಿಸರುಕಾರು ನಟ್ಟ ಅದ ಮೀ ಕುರಿಂಡೋದ ಮೀ ಬೇರ್ ಫ್ಯಾಸ ದೂಕೊಫ್ರಿ ನಿಸ್ಪತಬ್ಬ ದಾರುಗ ಎತ್ತ ಸತೇಕ ಮೀ ಎತ್ತ ಪರ್ಸೆಂಟ್ ಇತುರ ಮಿಹಾರು ಸಮ ಕೊಂಬೆ ದಾಯರಾಯ ಕೊಂಬಿಸ್ಡೋದ ಯಶೂ ಕುರೆ ಫೆಬ್ರವರಿ ಮೀಗೆ ಕುರಿಯ ಆಳ ಬದಾರುಗ ಹಮ ವರ ಸಿಗ್ನಿಫಿಕೆಂಟ್ ಮೀ ಇನ್ಕ್ರೀಸ್ ತಕ್ಕಂಗೆ ಸಿಂಗ ಫಿಂಗ ಫಹರ ಕೊ ಏರಿಯಾ ಬದಾದ ಮಡುಮಣು ಮೀ ಮತ್ ಹೈಲೈಟ್ ಕೊಲ್ಲಾಕಮ ಬಂಜ ರಾಜ್ಯಂ ಬೇರ ಫುರ ಫರ ಆಯ್ತ ಸ್ಟೂಡೆಂಟ್ಸ್ ಉಮ್ರಾಯ ವಡಾಣ್ಣ ಬೇ ಫುಳು ಮೀ ಅದಿ ಈ ಕೊಮಾಸ್ ಬೇದಿಕ ಮುಗ ವಿಯಸ್ ಟಿ ಟಿ ಅದ ಅದಿ ನಮ್ಗೆ ಟಿ ಟಿ ಸಪೋರ್ಟ್ ಬೇದಿಕ ಮುಗ ವಿಯಸ್ ಅದಿ ಏನು ಸಪೋರ್ಟ್ ತಕ್ಕ ಬೇಯಸ್ ಮೀಗ ಕುರಿಗ ದೆ ಸರ್ಕಾರ ಎಕ್ಕೊಲ್ಲಿ ವಯಸ್ ನೋ ಅದದ ಮೀ ಡೇ ಇನ್ ಡೇ ಔಟ್ ಅವಳ ಡೋದಾಯ ಬದು ಕುರೆವೆ ಹಿಂಗೆ ತೊ ಎ ಫಿಗಾಸ್ತ ಅರೌಂಡ್ ಮೇ ಇರು ಇರು ಕೊಳಮಿಗೆ ಎಂದಣಿ ಅವ ಕಮ್ಯುನಿಕೇಟ್ ಕೂರಮು ಮೀ ಅರೌಂಡ್ಗೆ ಮೀ ಅದುಗೆ ಮೌದು ಫೋಕಸ್ ಸಕಿ ತಿ ಮೌದು ನೋವಿ ಮ ಸೀದಾ ಎ ಫಿಗಾಸ್ತಕ್ಕೆ ಅರೌಂಡ್ ತೊ ಮೀ ಊತು ಹುಣ್ಣೆ ಹೆಣ್ಣ ವಯಸ್ ಬೇಣು ಫುಳು ವಾಕಮ ಬಂದು ಅರೌಂಡ್ ಅರುವಾಣ ಶುಕ್ರಿಯ ದೆನ್ ಎಮ್ ಎಮ್ ಟಿ ವಿ
2: ಅಣ್ಣುಸ್ ಲೈಮ್ ಎಮ್ ಟಿ ವಿ ಅವಳಿಗೆ ಮೌಲ್ಯ ಬೇರುವ ಸುವಾಮಿನಿ ಅವಳಿಗೆ ಸುವಾಲಕ್ಕೆ ಮೀ ರಸ್ಮಾಲೆ ಬಿ ಮಶೂ ಆ ಗುಳೆ ಗೊತ್ತು ಈಗಲ್ ಹಿಲ್ಸ್ ಕುಂಫುಣಿಗೆ ವಿ ಎಫ್ ಆರ್ ವೇರಿಯ ಲಬ್ಬಾರ್ ವಿದಾಳು ಮಶೂ ತ ಹಿಂಗುಮುಗ ದಿವೆಹಿನ್ನ ಇಸ್ಕನ್ ದೇಣಿಕಮ ದೇ ಮಣಿಕ್ ಫಂಡ್ ಮೀ ಬಲಹಟ್ಟವ ಇದಾರಾಗೆ ಮೆಂಡೇಟ್ ಗವೆ ಮಿಕಮ ಗುಳುಂ ಹುರಿ ಮಸೆ ಕಿತ್ತಕ್ಕೆ ಕುರಾ ದಿವೆಹಿ ಕುಂಫುಣಿ ತಕ್ಕೆ ಎಬ ಹಿಮೇಣೆದೆ ಅವಳಿಗೆ ಸುವಾಲಕ್ಕೆ ಆ ಲಬ್ಬಾರು ಮಿಫದೇಮ್ ವಿದಾಳು ಫಾರ್ ಮಶೂಗೆ ಸಬಬು ಮೀ ಉಫೆದಿಗೆಂದಾಣೆ ಕಾನ್ಸ್ಟ್ರಕ್ಷನ್ ಟೂರಿಸಮ್ ಅದಿ ಮೇನೇಜ್ಮೆಂಟ್ ಫದ ದಾಯರ ತೋಗ ಮಿ ಹರ್ಕೆ
0: ರಾಜ್ಯ ಬದಲು ಮಿದಣಿ ಇಕ್ಸೋದಿ ಗೊತ್ತು ಕುರಿಯರು ಅಂತ ಲಿಬಮ ಮಿದಣಿ ರಾಜ್ಯಗೆ ಇಕ್ಸೋದ ವರಬಡ್ತು ಕುರಿಯರು ಅಂತ ಅಣ್ಣವ ಮಿದಣಿ ಹೇಗೆ ನಫಾವೆರಿಕನ್ ಲಿಬೇಣಿ ದಿವೆಹಿನ್ನ ಸರ್ಕಾರ ಸಿಯಾಸತಿಕಿ ದಿವೆಹಿನ್ ಕಂಕಮಗೆ ಇಸ್ಕೊರು ಏಮ್ ವಿಮನು ರೀಟೇಲ್ ವಿ ಎಫ್ ಆರ್ ಹೋಲ್ಸೇಲ್ ವಿ ಎಫ್ ಆರ್ ಲಾಜಿಸ್ಟಿಕ್ಸ್ ಜಿ ಎಸ್ ಎ ಪಿ ಎಸ್ ಎ ಅಕೌಂಟಿಂಗ್ ಆಡಿಟಿಂಗ್ ಜನರಲ್ ಸಿ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ರಿಯಲ್ ಎಸ್ಟೇಟ್ ಐ ಸಿ ಟಿ ಫಾರ್ ದ ಏರಿಯಾಸ್ ದ ಮೀಗ ಕುರಿಯ ಹಿಲಾಫ ಥಮ್ ಫೀಸ್ ಕೊರವೊಮ್ಮೆ ಅಣ್ಣಿ ಮೀ ಕುರಿ ಬೈ ಬೇಫಳು ಹಮ ಮೀಗೆ ಮೀ ಕ್ರಿಟಿಕ್ಸ್ ವಿದಾಳು ವಿದಾಣೆ ಅಬದ್ವಿಸ್ತಿ ಕಂಕಂ ಒವೇ ಮೀ ಫೇಪಾಗನು ಏನೇನು ಮೀ ಅರ್ಥಂ ಫೀಸ್ ಕೊರೆ ಮಿದಾನಿ ಹಿಂಗೆ ತು ಮೀ ಅಳೋಣ ಬಿಸ್ನೆಸ್ ಕೌನ್ಸಿಲ್ಗೆ ಹಿಮೆಂಡ್ ವಿಡಾಣ್ಣು ಆ ಬೇಫುಣ್ಣ ಎಕ್ಕೋ ವರ ಓನೆಸ್ಟ್ ಡಿಸ್ಕಷನ್ಸ್ ಎಬಗೆಂದ ವರ ಟ್ರಾನ್ಸ್ಪೇರೆಂಟ್ ಡಿಸ್ಕಷನ್ಸ್ ಎಬಗೆಂದ ಮೀ ಅಣಕ್ಕ ಮೀ ಡೇಟಾ ಅಳೋಣ ಪಬ್ಲಿಷ್ ಎಬ ಕೂರ ಮಿಹಾರ್ ವಿಸ್ ಅಶಾವಿಸ್ ವಿ ಎಫ್ ಆರ್ ಎ ಮೀ ಸತೇಕ್ ಫನ್ಸಾಸ್ ವಿ ಎಫ್ ಆರ್ ಎ ಮಿದಣ್ಣವಿ ದಾಯರಾ ತಕು ಮೀ ಮೀ ಮೀಗೆ ಇಫೆಕ್ಟ್ ಕುರಾಣ ಬೇರುಗೆ ವಿಫಾರಿತ ಬಹುರಿ ಎಗೆ ತೆರೆಗ ನವಾವಿಸ್ ಫಾರಿನ್ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ಎ ಮಿಹಾತನ ವಣಿ ಉವಾದ ಹಿಂಗೆ ತೊ ರೀಟೇಲ್ ಹೋಲ್ಸೇಲ್ ದಾಯರಾಗ ಹರಕೆ ಎತ್ತಿರವಿ ನವಾವಿಸ್ ಫಾರಿನ್ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ಎ ವಣಿ ಉವಾದ ಅದಿ ಸಿಯಾಸತ್ತುಗೆ ದಶಂ ಕಂಪ್ಲೇಂಟ್ ಹೂಮಟ್ಟಕ ಸತಾರ ಫಾರಿನ್ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ಎ ವಣಿ ಹುಷಾಳ ಹಿಂಗೆ ತು ಹೇಗೆ ಮಾಣೇಕಿ ಸತಾರ ಫರಾತೆ ಬೇರುಗೆ ರೀಟೇಲ್ ಹೋಲ್ಸೇಲ್ ವಿ ಎಫ್ ಆರ್ ಕುರಂ ಕುರಿಂಗ್ ಮಾದಿ ತೆರೆಗಣು ಮತ್ತು ರಾಜ್ಯಗೆ ಕುರಿ ಫರಾಯತ್ತಕ್ಕೆ ಎಬೆ ಫುಣು ಬೇಣುವೆ ದಿವೆಹಿನ್ನ ಶಿಯಾ ಬದಲು ಕೂರ ಆಳುಗೊಂಡ್ಮೆ ಮಿಫಾರ್ ಮಿದಣ್ಣವಣಿ ನಾಮಕತ್ತಿಕವೆಣ್ಣು ಕೂರವೇಣೆ ಹಿಂಗೆ ತು ಏಮ್ ವರ ಕಾಂಪ್ಲೆಕ್ಸ್ ಪ್ರೊಸೀಜರ್ ಗೋತ್ರ ಕುರಂಜೇಣೆ ಪಾರ್ಟ್ನರ್ಶಿಪ್ ಡಾಕ್ಯುಮೆಂಟ್ ನೋಟರೈಸ್ ಕೂರವಿ ಮೀ ಮೀ ಆಳುಗೊಂಡ್ಮೆಣ್ಣ ಪ್ರೊಫೆಷನಲ್ ಎತ್ತ ಫರಾತಕ ಯಾಕೊಮ್ ಮಿಕಂ ಹಾಗೀಗಿ ಮಾಡಿ ಹುಫೆದ್ದೇನೆ ಗೊತ್ತಕ್ಕಿ ಕೊಬ್ಯಾಕ ಮಿದಾನಿ ಮಾಸಕ್ಕೆ ಕೂರಮು ಹಿಂಗೆ ತು ರೀಟೇಲ್ ಹೋಲ್ಸೇಲ್ ವ್ಯಾಪಾರ ದಿವೆ ಹೆಣ್ಣ ದೂಕೊಲ್ಲಾಶೆಗಳು ಮಿದಣ್ಣವಣ್ಣಿ ಹಿಂಗೇದು ಎದಾಯರಾಗ ಬೇರು ಫರಾತೆ ಹರಕ ಎತ್ತಿರಿ ವಾಕಮವ್ವಣ್ಯ ಎಫರಾತು ಶೇಯಾ ಟ್ರಾನ್ಸ್ಫರ್ ಕೂರಾಶೆ ಏಯ್ ದಿವೆ ಹಿಣ್ಣ ಕೊರವೆ ವ್ಯಾಪಾರಿಗೆ ಮಿಹಾರು ದಿವೆ ಹಿಂ ವರ ಕುರಿಯರ ಗೊಸ್ಸಿಯೆ ವ್ಯಾಪಾರಿ ದೆನ್ ನಮಕ ದಿವಸೆ ಮೂಣು ಕುರಿಮತಿ ಬಹಟ್ಟವಾಗೆ ಎ ವ್ಯಾಪಾರಿ ಗೊತ್ತನ್ನು ಕುರವ್ವಾಶೆ ಹಿಂಗೇತು ಅದು ಎಫುರ್ಸತ್ವ ನುದೆವ್ವಾಶೆ ಎಹಮ್ಮಿ ಬ್ಯಾಂಕ್ ಅಕೌಂಟ ಬ್ಯಾಂಕುಗೆ ಮನಿ ಟ್ರಾನ್ಸ್ಫರ್ ಆಗೋತಾ ಮಿ ಹುರಿ ಹಾ ಕಾಮೆಂಗ್ ಅಳವಣ ಮಿದಾನಿ ಮೋನಿಟರ್ ಕೊರಮು ಅದು ಕುರಿಯಂಗ್ ಎತ್ತಾಗ ಮಾ ಬೋಡ ಇರಾದ ಕುರವಿಯಂ ಕುರಾಣ ಎಹಮ್ ಎಗೊತ್ತು ನವಾವಿಸ್ ವ್ಯಾಪಾರಿ ಬಂದು ಕೊಫಿ ರಾಜ್ಯಕ್ಕೆ ಬೊಡ ಮಶ್ರೂ ಹೆಂಗೆ ಹಿಂಗಿಯಸ್ ಇತ್ತಮ್ಮೆ ಕೂಡ

ගාතුන් සීදා මනික්ෆාන් ඩේයින් ඩේවට අනික් ඇසම තුවහුන් දුවහ මේ කමාගුලේ උසාරතක එක්කෝ හුරිහා මෝසසා තකිග බෑරුම එක්කෝ ඉක්මත්තරි කමයක්කොරවි මසක්කෙන් ඉරාදකොරවේ රාජ්‍ය මංගුරෝට්ුවගෙන් නොදී රේටිං ඒජන්සී තක් අධි රාජ්‍යයේ ගවන්මෙන්න්න ෆාඩු විදාළුවා වාද වෙරි ර ඇත්ත මේ වර ගාතුන් බදමුන් දිය කම හාස්සකෝ අලුන්මෙන්න්න වාදවරි සියාසී පාටි තකුන් ඉන්තිසාර් කොක්ගැන් තිබී රාජ්‍ය මඟුරුටුවානි දවාහක මේ එබේෆුළුම් සියාසි කොම්මස්වරගේ ෆුරුසත ෆෙනුණී කන්නේ රාජ්‍ය මඟුරුටු වෙච්ජීය තංකොලාව වැරිකම අවාදව වේනේ මේ ඒගොත ෆෙනි වඩා ඇති කන්නේ ඉන්තිසාර ගොත කොරමුන් දියේ එහෙන්නම විස් මේ හාදත් නෑස්සල්ලෝ ඉරාත් ෆුළුම් රාජ්‍ය බංගුරුවට නොවේ රාජ්‍යයක රේටින් විස් මච්චම් මිදනි මේකමුගෙ මේ නෆා වෙරිකන් ඉරාදු කර වියා දිවෙහි කොම්මේ රයිතක හස්සකෝ රාජ්‍යයක ඉන්වස්ට් කරා දිවෙහි ව්‍යාපාර වෙරින්න අදී බේරුගේ ෆර ඇත්තක රාජ්‍යයක ඉන්වස්ට් කරා ජුම්ල කොහුරියා ෆර ඇත්තක බැංකුතක මේගේ ෆෑදා දිවිගෙන් දාන රාජ්‍යයකි මිහාර මිහුන් ගබුල් කරා ගොතු ඉරාදු කර වියා දරාණ ගවර්න්මන්ට් නෝ එවර දිවෙහින්ගේ මේ හිවර එබෝරි දිවෙහින්ගේ විෂ්ණුන් තෙරිකන් එබෝරි ඉල්මී දිවෙහි ජීතෙන් එබෝයි රාජ්‍යයකි බයින ලගවාමි ඉක්සෝදුග කිතම ගවම කුඩවියස් ෆෑහම කොරවෙන වරුගේ වරුගද ගවමෙක්කන් බේර දුනියස් ගබුව කර එහම රේටිං ඒජන්සී තව වෙස් වාන නුන්තු එක ගබුව කර දෙත්තු දෙන් මී මෙන් දුර් ටීවී

තෆාත් බලතම් ඒ බිමුගාවේ අදි මේ බිස්කදුරායි ගොවාමායි කදුරු රුත්තෝගේ බගීචාත වේ එත්තඩකන් හුන්න ගහායි එත්තඩකන් නොහුන්න ගහ ඒ හොරිහා තකෙච්ච දෙවෙනී එෆෙනෙකෙ අදි තිමන් රස්කලාගේ ඒගෙ එබ්බාවෙන් අනෙ භාවත වර කෙවමම් මොළුකුරබ්බමෙ හම කශවරුම් එ හොරිහා කන්තව්ගා විශ්නා බයකං හෙකිතකෙ වාකං කශවරේ.

0: එෆදයින් තිමන රස්කලාගේ කලේගේ ෆානු උම්මතෙක්ගේ තෙරේ ෆොන්වීම ඒ උම්මතුගේ කුරීග එතන් උම්මැත්තකෙන් නිමි ගොස්වාාවේ එයි තිමන් රස්කලාන්ගේ කලේග ෆානන් ඉවවෙවි වහයි එවරෙන්න කලේග ෆානු කියා දෙව්වුමට්ටකයි නමවෙස් එවරෙන් රහ්මානුවන්ත රස්කලාන්ගේ කාෆිරුවෙත කලේග ෆානු විදාල් වාශ එයි තිමන් කලේග ෆානුගේ වෙරි රස්කලාන්ගේ එකලාගේ මෙනුවී ඉලාහකුණුවේ තිමං කලේග ෆානු වකීලු කුරවනී එකලාංගේ වශේ අධි තිමං කලේග ෆානු එඹුරි දියුම් වනී එකලාගේ හසරතශේ
1: කීරිත් කුරවාන්ගේ දිවේ තර්ජමයන් දෙම මිගෙනස්තිනී සූරතු රාද් ෆෂායගෙන් එ සූරතුගේ තිරීස් වන ආයතු ගෙනියල තර්ජමා විදාල් දෙවා ෆවනි ඩොක්ටර් මොහම්මද හනීෆ්
2: කොම්මෙ උමුරක
3: කොම්මෙ ෆන්තියක
2: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 4491 kHz medium wave
3: අඩි 90 megahertz fm band
4: චෛතන්‍ය ලොලුගේ හොස්පිටල් ගේ ස්පෙෂලිස්ට්ුන් කමව විට්‍රියෝ රෙටිනල් සර්ජන් ડોક્ટર මනෝජ් අධි කැටරෙක්ටයි ග්ලෝකෝමා සර්ජන් ડોક્ટર හරි ක්‍රිෂ්ණන් ඔක්තෝබර් 11 ෆනරය අයිකියා හොස්පිටලුම් බල්ලවානේ තජ්‍රිබාකාර මේ දෙ ડોક્ટરුන්න රාජ්‍යක තිබෙක දක්කලුම මේ ලිබේ රණුගේ ෆුර්සතේ ඇපොයින්ට්මන්ට් හෙදුම තිනේ තිනේ දෙ එක සුමෙ දෙන් හයක ගුළුවා
5: ದುಂಫತ್ಗೆ ಸ್ಮಾಲ್ಕುಮಕ್ಕಿ ಅಹರಮೆಂಗೆ ದರಿಮಾಮ್ಗೆ ಸಿಂಹತವೆ ಸಸರ್ಕುಳಕಮೆ ಫಿರಿಹನುಗೆ ದರಿಮಾಮ್ಗೆ ಸಿಂಹತ ಕುರ ಅಸರ್ತಕ ಬಲಾರು ದಾರಿ ನುಲಿಬುಂ ಕಹಲಕಂತತ ಏಕಂ ಎಗುತ ದಿಮಾವಾನ್ ಜೆಹೆ ಸೋಬೆಕಿ ದುಂಫತ್ಗೆ ಸ್ಮಾಲ್ಕುಮಕ್ಕಿ ಫಿರಿಹನುಗೆ ದಾರಿ ಫಣಿ ನೋಣಿ ಸ್ಪಾಮ್ ಕೌಂಟುಗೆ ಮಿಂಬರು ದಕ್ಕುರಾಕಮೆ ಅದಿ ಸ್ಪಾಮ್ಗೆ ಫೆಂವರು ನೋಣಿ ಕ್ವಾಲಿಟಿ ದಕ್ಕುರಾಕಮೆ ಏಮ ಸ್ಪಾಮ್ಗೆ ಮಿಂಬರು ದವ್ವೆಫ ಏಗೆ ಫೆಂವರು ದಂವೆಜ್ಜೆ ಕಂಗವನ್ಯ ದರಿಮಾಮಂ ಹಸರ್ಕುಮಕ್ಕಿ ಗಹಕಮೆ ಹಮೆ ಗೊತ ದುಂಫತ್ಗೆ ಸ್ಮಾಲ್ಕುಮಕ್ಕಿ ಅಂಹೆನುನವೆಸ್ ದರಿಮಾ ಮುಂಗೆ ಮಸ್ಸತ ಕುರಿಮತುಮ್ಗೆ ಫುರಸತ್ ಇತಿರುಕುರಾಕಮೆ ಕಮ ನಿರಾಸಾತಕುಂ ಫೆಣ್ಣಂಗೆ ಬಹುರೆ

0: දිවෙහි බහුගේ බහාර්.
1: අසරකාදි ෆොනිිකමෙන් එකි බස් බහුන් හම ෆෙනුනකස් අසරුගද අධි එම්මෙ ෆොනි බහකී මශම්මිති වෙහි පහේ.
0: දිවෙහි බහුගේ බහාර්.
2: දෙවිපෝක බහාර අල්ගොල්මගේ ප්‍රෝග්‍රෑම් මෙදෙස් මේ බහාරග මේ වැද වැඩයන් තිබ්බේ වරන් හාස් දෙවේ ෆොලකින්ගේ තෝ දිවෙහි බහුගේ හැම අල්ගොමින්ගේ රාජ්‍යක මේ ෆාහ කරවේ හැම දිවෙහි බහුගේ ගවයිඩුගේ තෙරෙන් දිවෙහි බහුගේ බස් කුෂාරුගේ තෙරෙන් දිවෙහි බහාපේ ගොතුන් බහස් කරවවා එම් හැම ඉස් ෆණ්ඩාණු නොත මේ බහුගේ අදීබුන් අල්ගොමින් නැකි මේ බෙස් මහර වැඩයන් දෙවණේ දිවෙහි රාජ්‍ය යුනිවර්සිටිගේ සීනියර් ලෙක්චර අසීසා අෆිෆ් දෙන් දිවෙහි බහුගේ අල්ගොමින්ගේ හැම උස්තාස් අදීබ් ವರಗಿನಕ ತಿಂಗ ಹಮ ಲೋಬ ಮುದರ್ರಿಸ್ ಸ ಅಶ್ರಫ್ ಅಲಿ ಹಮ ಅಜ್ಜ ಮಿಸ್ಸಕಿ ಸರಕ್ಕಿನ ಕುದಿಂಗ ಹಮರ ಲೋಬ ಮಿಸ್ ಹೇ ಮಾಳ್ಗೊಂಡ್ ಮೇ ಸರ ಲೋಯ್ಬಾಕಿ ತಿದೆ ಬೇಫುಣ್ಣ ಮರಹಬ ಮಿದನ್ನೋಣಿ ವರ ಉಫಲಾಕಿ ವರ ಹಿಂಗ ಮಚ ಮಾಕಿಂಗೆ ತೊ ವರ
3: ಉಫಾವ
2: ವರ ಉಫಾವಜ್ಜೆ ಅಶ್ರಫ ಸ್ಪದ್ದಲ್ ವಿಮಸ್ ಅರ್ದಿ ಅಜ್ಜ ಮಿಸ್ ಸ್ಪದ್ದಲ್ ವಿಮಸ್ ಹಿಂಗೆ ತೊ ವರ ಬಡು ಶುಕ್ರಿಯ ಅಲ್ಗು ಮೇ ಮೆಂ ಗುಳಿಗೆ ರಾತ್ ಕುರೆ ವ್ಯಾತಿ ಬೇ ಬಹುಗ ಬಹಾರ ಆರೋಕ ಮೇ ರಾತ್ ಕುರೆ ಮೆದಿಸ್ ಕೆನೆವೆ ತೆ ಮೇ ದಳ್ಗೊಂಡ್ ಮೆಂ ಗವಾಯದುಗೆ ತೆರೆ ವಾಹಕ ದಕ್ಕಾಲ ಅಳ್ಗೊಂಡ್ ಮೇ ಕಂಡಾಳ ಫೋಯ್ ಮೌಲೋಕಿ ಅಕುರ್ ಪದಲ್ವಂ ಹಿಂಗೆ ತೊ ಮೀ ದಿವೇಪೋಕ ಅಕುರ್ ಬದಲ್ವಂ ಮೀ ಮೌಲೋಕ ವಾಹಕ ದಕ್ಕಾಣಿ ದೆಂಗೆ ಕುರಿಂಗ್ ಅಳ್ಗೊಂಡ್ ಮೇ ಹಮ ಮಿದಿಯ ಹಫ್ತಾ

0: මෙහාර ගඩින් ඉරෝසේ හගඩි 30 මිනිට් මේ දිවහිරාජයගේ අඩෝ දිවහිරාජයගේ අඩෝ ඔන්දෙන් අලුන් මෙ ගෙනස්
1: දිවහිරාජයගේ අඩෝ මිගඩි ගමිගෙනස් තේනී බොඩති මිහුණා කුරුවන් කියවන් දස්කොත් දේ ප්‍රෝග්‍රෑම් මුස්හෆුන් ෆිලාවලේ මේ මිසෙල්සලාගේ හතරවන ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් ග කුරුවන් කියවා දෙවානි අල්කාරි අලි වහීද් අබ්දුල් රහමාන් දර්වරුණකි ෆාත්මත් මිස්නා හුසෑම අබ්දුල්ලා සම්ෆා ශෆීගා আদি ඛදීජා ඉහසනා
2: අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ تجوید کا ہمت کا ایک گتا ریتی راگا قرآن کے ون دسکو دے میرے کے پروگرام گا نگا دینی سورت البقرا کے تیریس تم ون آیت فشگن تیریس ہیو ون آیت گنیا ایم فرتم مدرس فلاو نگا دینا اہم ویما ہریہ دریور ویس کیوا ایرگا اڈوا ہنتی بینی
3: اعوذ باللہ من الشیطان الرجیم بسم اللہ الرحمن الرحیم

0: ගඩි මිහ රේගනු හය ගඩි 45 මිනිට් මි දිවි රාජ්‍ය ගඩු ආද කොම් මෙ දුව හෙවස් නෙමි අනි දුව හාන් ඉරුවාර අමර හබා කියාරු අලු මෙ වර බෑරු කන්දත හිතලා දුව කාමියබ් කුරුමටක මාසෙක තකේ කුරිවෙ ඒගොතන මෙ දු කරණි මෙ දුවේ සමති බේෆුන් රාවාෆා වග්ගින කන්දත කාමියබ් කමායි කි නිමෙම් දාන කම ආද මිහ සබුන් අලු මෙ දන්න වාදනි මිරේ අග්ගඩි සුම් මිනිටුම් ෆෙෂිකින් මිරේ මෙන්දම බාරගඩි සුම් මිනිට හමිය අම්මින්ගේ ප්‍රෝග්‍රෑම් ත රාවා දෙපා වගොයි ඒගොතන දිවි රාජ්‍ය ගඩුන් එම්මේ අවහන් අග්ගඩි සුම් අෂේ ජහර්ති බේෆුන් හාමිය අම්මගේ නෙස්තේනි දුනියගේ කලෙ දුනියගේ කලෙ මේ પ્રોગ્રામ કી દુનિયા કે મસરાહુ ગહિંગા એક કંકમુગે મચ્ચા અલી અલવાલા આદે એમ મે ફહુગે માલુમ ફહુગે અદાહમ તિબે ફુના હમે અગેન્સ્ટ ધ પ્રોગ્રામ ઇન યત દેન અરમે અગડી તિરીહુક તિબે ફુના હમે અગેન્સ્ટ તેની ફેગુ સુન્ના મે મરિયમ આતિફા અદનન તૈયાર કો અગેન્સ્ટ ધ પ્રોગ્રામ આદે નોગડી સુમિનટુ ગા કુદિના ખાસ કોગેન અરમે અગેન્સ્ટ ધ પ્રોગ્રામ મદરસા કુદિંગે એક ગાડી અગેન્સ્ટ તેને એફો દિહગડી સુમિનટુ ગા સોલે હોંગે બગીચા સીઝન થિને સિલસિલા થિને મે ಪ್ರೋಗ್ರಾಮ್ ತಿ ಬೆಫುನ ಹಾಮೆ ಗೆನಿಸ್ತೇನೆ ಆ ದಿಹಕಡಿ ತಿರಿಹು ಗಲ್ ಮೆ ಗೆನಿಸ್ತೇನಿ ಹಂಹಾರ ಆ ದಿ ಹೆವ್ವಾ ಮಜಾ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಿರೆ 11 ಜಹಾಯರ ತಿ ಬೆಫುನ ಹಾಮೆ ಗೆನಿಸ್ತೇನೆ ಮಿ ಅಲಿಯ ತಯಾರ್ ಕು ಗೆನಿಸ್ತೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಆ ದಿ ಚುಕು ಚುಕು ಆ ದಿ ಮಿರೆ ಅಮ್ಮಿ ಹಮ ಆ ಅದಾಗ ಮತಿನ್ ಪ್ರೋಗ್ರಾಮ್ ತ ನಿಮ್ಮಾಣಿ ಮಿರೆ ಮೆಂದಮು ಬಾರಗಡಿ ಸುಮ್ ನಟುಕ ಮಿ ಆರ್ ಗಡಿನ್ ಹೈಗಡಿ ಸಾಳಿ ಸಮಿನಟ ವಿಹಿಸುಕುಂತು ಮಿ ದಿವೆ ರಾಜ್ಯ ಗಡು
1: ಅಂಗಾದಿ ಉಂಗನ್ನಾದಿ ಮುನಿಫೋಯ್ ಫಿಲುವಾ ದೇಮುಗ
2: ತೆದುವೆರಿ ಕಮ್ಮಾಯಕು
1: ಎಕುವೆರಿ ಕಮಾಯಕು
2: ಏರುವೆಸ್ ಮಿಹಾರುವೆಸ್ ರೈತುನ್ನಾಯಕು ರೈತುನ್ನ ಎಮ್ಮೆ ಗಾತುಗ ದಿವೆಹರಾಜ್ಯಗೆ ಅಡು
1: ಎಂಹ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನು ಎಮ್ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
3: ಗೀಬ ಬುನು ನುವತ ನೆತಿನು ಬಯಮುಶುಮಕಿ ಇನ್ಸಾನಾಯಾಮಿದು ಎಮಿಹಾ ನುರುಹೆ ವಾಹಕೆ ದಿಕ್ಕುಂ ಎಯಿ ಎಮಿಹಾಗೆ ಕಿಬಾಗ ಹುರಿ ಸಿಫೆ ಕಂಗಾವಿಯಸ್
4: ತಿಮಾಗೆ ದುಲುಂ ಬೇರು ಕೊರವೆ ಬಾಹಕುಂ ನುವತ ಫೇಸ್ಬುಕ್ ನುವತ ಎಹಂ ವಸಿಲತೆ ಬೇನು ಕೊಗ್ಗೆನ್ ಕಂಗಾವಿಯಸ್ ಗೀಬ ಬುನುಮಕಿ ಹರಾಮ್ ಕಮೆ ಫಾಫ ಬೆರುವಾನ ಕಮೆ
3: ಗೀಬ ಬುನುಮ ದುರುಹೆ ದೆವೆಚ್ಚ ಮೀಹಕ ಧರ್ಮಯ ಸವಾಬ್ ಲಿಬೆ ಫದೆನ್ ಎಹಂ ಮೀಹುಂಗೆ ಲೋಯಿಬ್ಬಾ ಇಹ್ತಿರಾಮ್ ಬಿಸ್ಲೇಬೆ
5: ಕೊಮ್ಮೆ ಕಮೆಗಾವಿಸ್ ಅಹರಿಂ ಎಹಿ ಮೀಹುನಾ ಕುಡಿಮತಿಲಾನಿ ಹಿನಿತು ವುಮಾ ಎಹ್ತಿರಾಮಾಯಕು

0: එමින් දැන් උඩ බයි ෆිකුරට කකුල එම වයිකෝ එම මිය මේ අරුණ දක්කා වාකෙ දැන් අනෙක්කම කි මේ යුනිවර්සිටි එකක එහි දිනුමක වෙස් වකි වත්තරෙග්ගේ වකි කහල ගොතක ෆිකුර ගංගුල යුනිවර්සිටි එකක එහි දිවණ බයි යුනිවර්සිටි එකක එහිනොත සරකාරන් දෙයි දැන් ඒකේ ඉතුරු මිනුව මොස්සතවක තවරු මේ වාහ කරණි මසක මීඩියා මීඩියාගේ දායරා මීඩියාගේ දායරා කන්ටෙන්ට් ආදි කුලි ගංග බදාවා කරේ වොෂින්ටන් පොස්ට් ආදි කුල දාවා කෝෆි නිව්යෝක් ටයිම්ස් ආදි කුල දාවා කෝෆි අනේ ඒ නෝස්තකුන් හියාල් ෆාල් කුරා හියාද මසක බයි කොලමිස්ටුංග විෂ්ණු එකොමෙන් වාකනු ජේ නෝහග විෂ්ණුමක වෙස් කොලමිස්ටුන්න කි මිනිමම් බයි එම මි මීඩියාගේ මි ඔන්නෙට කි ඇමරිකා කොමෙන් ගෞමි සලාමතන රකවා කම එක වෙස් වෙගෙන එන්නෝ මි මසක ටෙරරිසම් හිවර දෙකම කවස් වෙගෙන එන්නෝ හම වකි ෆිකුර්තාක ඒ මිසාරක බඩ ෆන් ති මි අනේ ඇන්ටි සෙමිටිසම් යහෝදීන දෙකොල් ෆිකුරේක නෝනේ බඩ ෆන් ති හරුකට ඉස්ලාමී ඉස්ලාමි හරුකෂ් විකුරේ කියාව ඉස්ලාම් දින රෝනන හරුකෂ් විකුරේ දිනු නමුග බය ගෙන් කොල්ෆාන හරුකෂ් විකුර ඉස්ලාමි හරුකෂ් විකුරේ කියාව හුට්ටුවාෆාන එහෙ නෝනිය තී වකි කහල සාලක ලිබරලිසම් ගේ විකුරේ නෝනිය වාත් ෆියා ගේ විකුරේ නෝනි කොමියුනිසම් ගේ විකුරේ නෝනි මි සෝෂලිස්ට් විකුරේ කියාව මි බය කහල මි යනේ කන්ටෙන්ට් ත මීඩියා කන්ටෙන්ට් ත නෙරේ නොස්ත එව එමසල දවවයි විකුරේ බල්ලව 12 බිලියන් ඩොලර් ගේ මේ යන්නේ බදල හොදම පුට්ට තවක් 12 බිලියන් ඩොලර් ඇමරිකාව බයි නොස්ත කද කර සරකාර එම මිකාල් කන්තත්ත මි ෆා කර වෙන ට්‍රම්ප් ක වෙරිකම ග එහෙම වෙරිකන් තව නිහිඟා අන්දත්ත හිඟා කම බෙද වෙන නැනක බයි නොස්ත එංගඩ යනවා නම් වර මෂූර් වර දුස්වි වර මුහිම් මීහුන් අපතිවි අම නොස් වෙන ඉතරේ මෂූර් මීහුන් වයිට් හවුස් වෙද්දු මනාකු අදි මනාකු රීම එමිහුන් කෝට ගොස් ගෙන් අමරු එමිහුන් වද්දන් අමරු නෙරේ මේ තම්ෆිසිස් නුකු එම මිකහල මිකන්තත් ඇහි මිදෙන්නේ මේ වර බොඩක් මේ අනේ බලාකම ය මුිනියන් මිනුවන් දායරාතකන් ඇබ්බේනු නුනියා ඒ දායරාතවගේ කන්තත්තව ත බෙහු නේද ගයරු ගන්න ගොතුන් ඒ කන්තත්තව මිනුවන් කම අරාගතුන් කම ඇමරිකා තරේක සිවක් කරව වන්දනි
1: දැන් කම මේ ජවත් ඉෆාහ කර වි කංකමගේ ඉතුරු වෙස් මේ ට්‍රම්ප මි ෆාඩු කිය කොංග්‍රස් මෙම්බර් උන මේ තෆාතු ගොයි ගොත ගෝනා කුර්මා මේ එකහල අමතක හිඟා කමගේ රිපෝට් එක වෙසෙබ මේ ෆෙමත් ෆෙබ කොබතෝ මි කමගේ හකිකතකේ
0: ආද ඇමරිකා බලාරෝග මි අවුන් දෙන් තකොල මේ මේ යන අනේ මේ ඇමරිකාගේ එතෙරිය මියන්න බදල්තව වාකස් කුරක දක්කාලම් බේනෝ වේ දැන් මිසාක බලාකම වඤ්ඤා ඊශ්‍රායෙල දේ එහි යද එතෙරිය ඉංගේත ඇමරිකාගේ වරක්ගෙන අනේ මිනිමම් ෆිකුරු ගෙන්ගුලේ මේ මොනස්සරු නොනියා මේ මුෆක්කිරුන්ගේ බොහොරි මිකන්ත තව්වා වාකෙ මිහුන්ගේ අමිල්ල බ්ලොග් තව්ගේ ලියෆා අදේගේ තුරුම් බයික් කාද මිහුන් අමිල්ල යූටියුබ් චැනල් තව්ගේ සබර් ෆාහකොෆා ඇමරිකා යකි කුරීග ගේත මේ අනේ කාසක මි ගස්සාය ඊශ්‍රායල් මිහිගා ජනසේටුගේ කුරින් ඇමරිකාගේ ආමුන්ගේ මෙදුගොයි ඉස්රායිල දෙතරේ දෙකේ වෙස් වරබඩ බදලුවන් පටාෆිය මිසාලක ඉස්රායිලන් එහි දිනුම කොංග්‍රස්සුන් මිසාලක බිලි ෆාස් කරන් නොනියා මසලෙමි හොටේටි ඉගේත කොංග්‍රස්සුන් හොටේටි හොටේටිම එයා දෙතරේ එච්ච බොණන් කෙරුම කී ඇමරිකා නුවානකම කි වාගේ කි ඇමරිකාක මී අනේ ජෝන් මෙෂ්මර් කාල් බේෆොලන් බොරි විදාලෙෆා ඇමරිකාගේ ඉස්රායිල දෙකොළක් ඇමරිකා කොංග්‍රස්ගේ දෙකකම වියස් එයි අනේ හවුස් ඔෆ් රෙප්‍රසෙන්ටටිව් සා සෙනෙට මි දෙතනුගකම වියස් එමිහුන් නුරුහුණස් ඉස්රායිල දේ එහිකා දෙකොළ වාහක දෙක්කම කීස් එයි එමිහුන්නත් බිරුවරිකමකි වාහක ඒවරන් එමිහුන් තිබෙන ගණිලාපේ එගේත වාහකයකි මී අනේ ඇමරිකාගේ මස්ලහත වරේ වෙස් කොංග්‍රස්ගේ මෙම්බරුන් ඉස්කුරන ඉස්රායිල් මස්ලහත ඇමරිකාෙන් එච්ච නුබහට ඉස්රායිල දෙම් කම වියස් එමින් ඉස්කුරාණි ඉස්රායිල් මස්දාති ඒ ඇමරිකා කොංග්‍රස්ක උසූල් තකා එච්චි වාගේ කි කන්තත්ත දාගෙන්ගි එකම මිහාරකන් ඇස් මිදෙතරින් ඉස්රායිල එහි නුදෙන් ඉස්රායිල බයිකල එහිත කඩාල කොංග්‍රස් අමුශෛලි මස්සලේක හවුස් ඔෆ් රෙප්‍රසෙන්ටටිව් 42 කොමසර කකන්නේ මෙම්බරන් තිබෙනවා ඉංගේද ඒගතරින් සතියක වරි ගහගෙන සතියක ෆන්සහ මෙම්බරෝ දෙකෝ මේ කුරින් මෙම්බර් කවස් මිකන් කරන්න කරේ ෆර ඉර සතියක ෆන්සහ වරි ගෙන මෙහෙන් දෙකෝ ෆාලුග අද මෙහෙන් එකම දෙකෝ වාහදක ඉස්රායල් අනියාරක කුවර කුසු මියසන්න බදලි ඉංගේද අනෙක් කොළුන් ඇමරිකාගේ බයින් ඉන්තිහාබ් තෝගස් මිසාලක අබ්දුල් කියා බේෆලක පොලේ මිසර් දරි කොළු දෙත්තෝ අබ්දුල් රහමාන සයිද එනියාසම වාද කුරි වරබඩ සයින්ස්ට් ෆිකුරු මිහ වාද කොග්ගෙන් එනා

0: మీ ఏది కామ్యాబ్ హోదా ఫర్ మీ అనే ప్రైమరీగా ఏదో అనక మిహారు మిహార్ అయిన కెంపెయిన్ కురుమందని హమ్ సీదా హమ డైరెక్ట్ ఇంతిహాబ ఏ ఎన్నమో ఉన్నాను ఇంతిహాబ్ మిహారు కెంపెయిన్ కురుమందని ఇంతిహాబుగా మీ సావేతకు దక్కాగుతాం వెస్ ఏనోడిని ఏనే వాదుకురా రిపబ్లికన్ కెండిడేట్ ఎవరు మా కురిగ రిపబ్లికన్ కెండిడేట్కి వరబడ జైనిస్ట్ మీ ఏమో మిఖాయి బదులుతో వేసే బాధి ఏకం దెమ్మె తీదాళ్ళవి అమెరికాగా కాంగ్రెస్కి బయ మెంబరుగా గీతకవ్విస్ అమెరికాగి ఆ గారును తంఫీజుకురా ఫరాత్త నూనియా ఫులుహున్ నూనియా దెమ్ వట్టేవా ఇక బ్యారు మీ అని ముస్సాతం ఊరి అమెరికా గారును తంఫీజుకురా ముస్సాతం ఏదో ఇక ముస్సాతకం వాదే ఎమీహుంగ గీతబ్బద ఫాస్కురం ఎకాకంత బహింగ ఎరగలు ఆకి అమెరికా హం ఏదైతే నేను సిస్సాగిన దియ ఇల్హానుమరాడు అనకనే ఇల్హానుమరకి అనే మీ సోమాలియా దరికొడుగు వేపుడే వర ఫాడుకం పడుగు తెగ్గ ట్రంప్కి సర్కార్ ఫాడుకే అమీ అనేకి అనక ఇస్రాయల్ అవి ఫాడుకే అమీ అది హాసకో ట్రంప్ వర జోకిస్ జహా ట్రంప్ అదే తిరిగమైన హెచ్చగా ఉన్న దేతి గుణ కాదు వరం ఇవ్వరు కదా వరల్లా అంగిన అనేకి ఏదో ఇల్హాన్ ఉమర్ గే హమ కుల్లియక ఫుల్హు అది ఏదో మిహర్ మిదని హమ కేంపెంట కురియ దాయరగ్గ వద ఏన గే గేత మితం బలా ఫాస్కో పైకాల్ ఇహానాతుకు బస్తర్ రద్దుకో మిఖకంతెత్తక ఇంకా కుమార్తో మస్సదే గొత్తుకు మీ బెలి ఏన కుడైరు ఏనేకి రగడు సోమాలియా హిజ్రకురి మీ ఏనకు బప్ప ఏన హిజ్రకురీరు ఏన వరకు కూడా మీ మిహార్ మీ బలని ఏరు హిజ్రకురీరుగా మీన హిజ్రకురి గవాదా ఎగ్గుదత్తో నూనెతో మీ కొంగిరెత్తో మీకు మేము సగ తిరిగి సహార్ కురి వాహక మీ దక్కని ఏరుగా బయలు లేకుంత ఫురేమ నువ్వు ఏ హురికి కురియకి ఆప మిహార్ ఇకాల మస్సది కోటు ఒతికి వేసును అమెరికాగే జస్టిస్ డిపార్ట్మెంట్ అమిల్లే ఇస్నగాగి మీనగే మీన అమెరికా వదిఫురి గుతాది తిరిగా ఏ లేకుంత హోదారికి గే వదగనిగా మీడని మీ కరప్షన్ మస్సలే వేసును ఏడు రకాతిని మస్సలే వేసును అనక కురింగ్ ఏ హురియాకమ కొన్ని ఏనేది అమెరికాకి పాస్పోర్ట్లు ఇవి అమెరికాకి బోర్డు సియాసి మీ ఏనేకి కొమ్మె ఇంతిహాబైన కామ్యాబ్స్కోరి మనకైనా తాగుకోరు వర్గిన బేకూడి నీత ఎమ్మె వరగద ఎలీట్ ఉన్నా అది కూడా నేను వాదక్ కాదా ఏదో అమెరికాకి ముస్సంది ఎలీట్ ఉన్నా ట్రంప్ కాదు వరగద నుఫూజ్ కదా ఎలీట్ ఉన్నా ఆయన మమ సీదా ఆయనకి మీ అని ఆగికురా మీ ఇహ బారు కదా మీ ఏనేకి అగీగతు రైతు బారు ఏదో ఏనే గీయంగా పోడే మీ పుదుమ్ అది వదేన తన తన ఫాస్కో బయ తన తనగా ఎత్తి హలాహుకో దెమ్ ఇవ్వండి మీ మీ అనే ఇవ్వండి మేము మికాల అమరిక దట్టుండే మీ వండని ఏకం సువాళ్ళకి హమ హగీగతు ఎకాల అమరిక దట్టు ఎకాల బేణం ఒవగం హెయ్యే వండని నూనియా ఏనయా ట్రంప్ అది ఎత్తిరేక మీ వండ సియాసీ మస్స కనుక ఏన నికమితి కొల్లా ఏనయా మికాల బిరుతకే దక్కం కురాకమే మీ సువాలి బోఫదే ఏనే తాదుకురా మేము ఇవ్వరండి మీకమ్ బేణం కురాకమే ఏనున్న మేము హురిహాదూరీరు కివంగా ఏనే అది ఎత్తిరే కమెంట్ అయి అడక తిరిగిసారు కూరి మీకు తిరిగకారు కూరి ఏనా హిజ్ర కురియరు ఇంకేదో ఏరుగా ఏనా ఎత్తి ఫోజు కొగ్గి నువ్వు బప్ప ఫోజు కురికమ్మ గీని ఏ గెవ్వి స్లీకమే ఫెన్నాక నేనక ఏరుగం కూరినం కీవగా ఏరుగైనా మీ మీ రయ్యతుకం దేవి ఏమో మా కురి నింఫై మస్సలే ఎకాల మస్సలేగ్గా అడక మిహార్ అమెరికా ఉడేతం వేసి ఏనా ఉడేతం వేసి వెజ్ అమెరికా రయ్యతుకం లేదోస్ ఏమో మీ ఇహా నురక్కాక విష్ణు మీకి అమెరికా మిసాక గౌమీ సలామత నురక్కావాక టెరిజం కావాలన్నా నూనియా మస్తువాతకి దిగి మస్తు ఏనా మస్తుంది ఏమో మానేకి ఏన బిరు దక్కం కురాకమికి మేము కాగనక వర సాఫ్ మీకంత అమెరికా వరగిన ఫరాతకు మికంగా పోయి ఏమో మికంగా బహింగా అయినో ఫరాతకు ట్రంప్గే మీ కెండిడేట్ ఏనగే రిపబ్లికన్ పార్టీ కెండిడేట్ ఉన్న వాదకుర డెమోక్రటిక్ ఎంటున్న ఉందగు వేసుకుని బైకాల గురుపు తల్లవ్వ ఏమైనా బిరుసి దక్క మికం అనక అవి మస్తు హుషేడీమా ఫుల్హు అలైన ఏమో మికాకంతత్త మీ మీ వాహక మీ దక్కని వాహక అమెరికాకి తెలియక ఆముగుతిగ్గా హింగాకంతకెన్నో నాదిరు హాజసాయం మీ హింగా ఫుట్టస్ ఆముగుతికి సియాసి మీ ఉన్న బీరు దక్క సియాసి మీ ఉన్నది తెలియ మీకు సూర్యం కంతకురుమకి అమెరికా ఆముఖ వెనకం ట్రంప్కి వెనకం అమెరికా మీరు వెజ్జి హమ హమ మీ డర్టీ పొలిటిక్స్ కూడా ఒక అనక డర్టీ మనీ పొలిటిక్స్కి తెలియక అమెరికా ఎంబురి అబదుస్ ఎక్కువ మిహార్ మీద ఎవరు ఫుడా దాయరాకి ఏదో అనక ఐపెకు మీ హింగా కంతత్తవ్యస్ ఏ ఇస్రాయల్గా నూనె యహూదీ లొబీ గ్రూపే ఎమీహు సమ ఫాళకం బొడుగు తెగ్గ కురియవరు బొడం ఎమీహు ఎమీహుగా మీహుం కురిగా మీ గణ జయగతుకు మీరు వణేనులేవి తర్వాత రైతు తాయి దెబ్బ గెల్లేవర బొడ ఇస్రాయల్ తాయిది కుర ఫరాత్ ఏమా ఎమీహున్నా ట్రంప్ మీ హురియా మీహుం గుడిగెంగ్ అమెరికాకి ఎత్తిరే మీ బదలు కురం మీ నుఫూజ్ ఫోర్వని మీ అనే మీడియా నుఫూజ్ ఫోర్వని ఏదో మీ గారును తంఫీజ్ కురుముగా సియాసి బారుగెంగుడని అనుకోవడం మీ ట్రంప్ ఫేదావాగుత సియాసిగుతం ఫేదావాగుతం మీ అమెరికా ఫెడరల్ దాయరాతో అమలుతం ఉండని దేనికోసం మీకు బ్యారు కొంత తెక్క భయంగా మీ దాన్ని ఒక హాసుకం మీ మినహజ ఇంకేదో మీ మీ కేవాదే మాద్దా తక్క කියවාද මී යනේ බලාකමඥ කීක එකකි යනේ ප්‍රොෆෙසරන් රෙකෝඩ්ස් එච්චි බලා එමි විෂ්ණු හොරි කියන ගොතක බලා වකි කහල විෂ්ණු හොරි ජැමින් වකිකෝ මින් හදපු නැතිජක් වානි කියන ඇමරිකා කොන්කා ගෙල්ලුත්තක තු මේකින් ලිබේනි ඇමරිකාගේ වරගින ප්‍රොෆෙසරන් අමිල්ලේ වකිවන් එවද චයිනා තන්තර ඒතු එහෙන් ගොහමතකුන් වසීෆා හොදන් යුරෝප් ගොහමතකුන් වසීෆා හොදන් ඒ වාගුත කේ ඇමරිකා ඉතරේක මි ෆිකුරි මිනුම්ක මිදෙන දුහයි දුහක ම දවම් ඒ මේ වාගුත
1: මේ ට්‍රම්ප් කේ ඇමරිකා මුග හේනාගේ ආයිලේ මේ ආයිලා මේ ෆෑදා වාගුත මේ විෆාරිගේ කංකා හිංගුම කොරප්ෂන් ගේ ඒතන් අමලෙන් හිංගා කම වෙසම තොමත්තක් කො හැම රිපෝට් එකක කම් ෆාහක් කො ෆයිබර් කොබතෝ ඒ කන්තත හැකි
0: මේ චිසකි එහා සාෆ් කම් බඩු ගොතෙක් ග මේගේ ලීකුන් තක ෆෙන්නා කරන උරේ ඒද එකම රිපෝට් තංග බොරි මීඩියා රිපෝට් තක ආයනෝ එස් එක ගොතුන් ෆාලු කරවේ හියාල් තක එක්කොන් එබ මුනේවේ ට්‍රම්ප් වරබ් බොඩන් ඒනගේ මේ වෙරිකමුග ඒ මේ ඒනගේ අනේ ආයිලි කුම්ෆුනි ඉංගේතෝ ඒක තෙරේ මුණේ ඒනගේ දබිදරියා ඒනග අංගෙන්දරියා එංගොස් ජූනියර් ට්‍රම්ප් ආදෙන්ගොස් එමින් බොඩු විෆාරින් වුණ අනේ බයින් එමින් වුණ කිංගෝ ඩොනල්ඩ් ට්‍රම්ප් කිස් බිලියනරි එහෙම ඒක තෙරේග එබ හුට්ටේ බයි ගෞමතකුන් හදියාගේ ගොතුග මේ එත මිලියන දීෆ කාස්කෝ ගල්ෆුගේ දෙගොමකුන් එබොරිකම වනේ මේ ට්‍රම්ප්ගේ දමිදරි ජෙනට් කුෂ්නාය දෙ බිලියන් ඩොලර් දීෆ හදියයි එකම එච්චි දෙන දියකම කනුද හේද අනක ඒගේ ඉතුරුන් හතියාර කොම්ෆනි තකම් වෙස් මෙර වාගතක ඇමරිකා කොම්ම කොමක සොන්නන් කොරප්ෂන් ඇමරිකා සොය කොරප්ෂන් බයි ෆරාතන් කියෝද ඇමරිකා කොරප්ෂන් නොවේ නෝ ඇමරිකා සොය කොරප්ෂන් හේද එකම කො ට්‍රම්ප් ගේ වෙරිකම ගේ මිකන්ත මෙදෙන මම ෆාල්කම් බඩු ගතික් ඇමරිකා ගේ ආමුතක කොරප්ෂන් ඔන්නනි ලේකිම් ෆෙන්නා ගොත කන්නෝ ෆෙන්නා ගොත කන්නෝ මි ෆෙන්නනි මි මිසාක කොම්ෆනි තකම් බේනුම් වි හතියාර වික්ක එහෙම වෙච්ච ඇමරිකා ෆරා වඩ හඟුරාමයි ඩිසිෂන් තම මිනගනි ඇමරිකා ගර අයතුම් බේනුම් වා කන්තත් තකවරේ බොඩ කොම්ෆනි තක ලාරි බේනුම් වීම ඩිසිෂන් මිනගනි මිසාලක මීන තනක බොංගලා මීන ගොමකන් අරා ගන්න එකහල මස්සේ තව මි ෆෝර් වි ෆාවා කරප්ෂන් වාකේ කි ඇමරිකා ගර අයතුන ෆෑදා හරි නිමුමෙ නිම්මාගෙන් හරදු කුරුමග බදලුග කොම්ෆනි තක ෆෑසා බේනුම් එක නිමුමෙන් එබෙනිම්ම එහෙම වෙජ්ජා කොම්ෆනි තක ෆෑසා හොදු මට්ටක එකල හතියාරු ගන්නන් එපිජි හතියාරු ගත් මට්ටක ෆෂන් හාගුරාමේ ਹੁਣ ਹਥਿਆਰ ਫਿਸ਼ ਮਟਕਾ ਹਥਿਆਰ ਕੋਫਨੀ ਤੱਕ ਕੋਨ ਹਥਿਆਰ ਗਤ ਮਟਕਾ ਅਮਰੀਕਾ ਰਈ ਤੁਨ ਬੇਰ ਨੂਵੀਸ ਗੋਮ ਕੰ ਆਰਾ ਗੰਨਗੇ ਬਿਚੀ ਇਹ ਵਿਜੇਵਾਨ ਕੋਚ ਕਤ ਕਰਪਸ਼ਨ ਵਾ ਇਹ ਕਮ ਕੋ ਲੀ ਕਿਉਂ ਤੱਕ ਹੋ ਰਿਹਾ ਚਕ ਬਾਜ਼ਾਰ ਆਡਿਟ ਕਰਾ ਰਕੇ ਨੀ ਨਾ ਫਿਰ ਨਗੇ ਵਾ ਕੇ ਰਸਮੀ ਰਸਮੀ ਗਾਰਾ ਰੇ ਨੇਰੇ ਕੇ ਰਸਮੀ ਨਿਮੂ ਮੇ ਨਿਮਾ ਗੇ ਮੇ ਕਰਨੀ ਇਹ ਕਮ ਇਹ ਨਿਮੂ ਮ ਕਿ ਨਿਮਨ ਜਿਹੇ ਨਿਮੂ ਮੇ ਤੋ ਅਮਰੀਕਾ ਰਈ ਤੁਨ ਫਾਇਦਾ ਹੋ ਨਿਮੂ ਮੇ ਤੋ ਇਹ ਮੇ ਕਰਪਸ਼ਨ ਮੇ ਕਿਆ ਇਚ ਟਰੰਪ ਗੇ ਮੀ ਵੀਫਾਰੀ ਬਾਜ਼ਾਰੋਗਾ ਅਮਰੀਕਾ ਗੇ ਰਿਪੋਰਟ ਤੋ ਬੁਣਾ ਗੋ ਤੁਮ ਵਿਜੀ ਆਇ ਨਾ ದೇತರಿಗೆ ಫಾಡು ಕ್ಯಾ ಫರಾತ ಗೊತ್ತು ಮಿಜ್ಜಿಯ ಏನ ವೈಟ್ ಹೌಸ್ಗೆ ಹುರೆಗೆಂ ಏಕಿ ಕಂಕಮುಗ ಏನೆಯ ಫೇವಾ ಗೊತ್ತ ಎ ಗೌಮತಕ ದೇತರಿಗೆ ಏನು ಅಮಲ್ ಕುರಿಮ ಎ ಗೌಮತಹುಗೆ ಪ್ರೈವೇಟ್ ಸೆಕ್ಟರ್ ತಕ ಅಂತರು ಎಬು ಟ್ರಂಪ್ಗೆ ಕುಂಫುಂಜ ಬೊಡೆತಿ ಮೀ ಮೀ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ಸ್ ದೀಫ್ ಆಗೇಕೆ ಬಡತ್ ಕಾಂಟ್ರಾಕ್ಟ್ ದೀಫ್ ಎಮ್ ಜೈಚಿ ನೋಡತ ಫೆನ್ನಾಕ ಎ ವಾಗುತಕ್ಕೆ ಯೋಣ ಉಸೂಲಕು ಎ ದೆನಿ ಏಕಂ ಎ ದೆನಿ ಟ್ರಂಪ ಎ ಫರಾತಕ ದೇತರಿಗೆ ದೇಖೆ ವಾತಕ್ಕೆ ತೆರೆನ್ನಿ මෙහෙම සාරක් ඇමරිකාය මී යන්නේ මී යුක්‍රේන ඇදෙතරේ ඉංගේතෝ මී මී හර කුරිකොළ වරණ හදා වාගතුම් ජීයා මී ආත්‍රියා මිනරල්ස් මීචි යුක්‍රේන කුරෙච්චි හොදාරි මී මී සාවේකො මී කන්තත්ත කුරුමුගේ එබ්බසුමුගේ සොය කුරි එහෙන් ගවම කන්නුදි හැම එකනේ ඇමරිකායිද ඉංගේතෝ මී ගෙතරේක හගීගෙත්තක බෙලීරුග එවෝරි මම මී ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ෝ මී කන්තත බලා බෙලීරුග යුක්‍රේනුගේ තෙරේ මි හවාල් කරන්නේ මිකන්ත ට්‍රම්ප් ට්‍රම්ප් ආ ගුළු වන කොන්ෆ්ලික්ට් එක මිය ඔටෝමැටික් කුම්බක වෙන්න ඕනේ නේද ඒකෝ මි හවාල් කරන ඕන උසුලකුන් ලියකුන් තම කොග්ගේ එහෙන් වෙද්දී ආ ට්‍රම්ප් ඒ මිසාලකන් හම මි ඇමරිකාවේ බේනුවා මවදන්තකෙක් ගොතුගේ මවදන්ත මි හෙදි එකමකෝ හගීගතුගේ මවදන්තක අපි සාවේකත්තක් කොන් ඒ මවදන්ත වික්කුමා ඒගෙන් දිبيه ෆෑදා හොරියච්චි මිදෙන ට්‍රම්ප් ආ ගුළු වන හරත්ක ඒ මිබුණා කරප්ෂන් එක ඩිසිෂන් ත නෙගුමුග රයිතුන බේනු නොවා එකම කුම්ෆුණිතක ෆෑස හොදාවගේ ඩිසිෂන් ත නෙගුග වණ කොච්චකත් ඒගොත ට්‍රම්ප්ගේ කුම්ෆුණ්‍ය ඒනගේ වෙරිකමුගේ ලිපිජකමනේ ඉතුරුන් හා බිලියන් ඩොලර් මානෙකි එහාවරක නොලිබේනකම එෆරාත්තකම වරණි මිහා කුරුමුද්දත් එක තෙරේ දෙහරෙන් හා දෝග තෙරේ කුරා විෆාරියකු නේවරක නොලිබේනකම වරණි මි කුරිගෙ මෙන්නක නේවරක ලිපිසේ කිවෙන් ට්‍රම්ප්ගේ වෙරිකමුගේ හබඩොච්ච ලිපුනි ಅದಿ ಮೀ ಕುರಿ ನುಲಿಬೇಕಾದ ಕಾಂಟ್ರಾಕ್ಟ್ ತಂಗೆ ಬೋಲಿ ඒගෙ තේක ශක්කු කරවේ ට්‍රම්ප් අඩි හොරගෙන් ඒ කොන්ට්‍රැක්ට් තන් ඒ ගොම්තක දේගොතන් මේ නවාද කාෆ්‍රික නුනියා ඒ ගොම්තක සේවාක ඇමරිකායි මිසාලක ඇමරිකා ලුයිස්ක දිවිදා නියතෝ ගෞමක කුරින් අලාෆේ ෆියෝර්තක ඔවාද විදාන තිබන්න මෙන්න මේනක මේ කොද්ද හේර මිෆියෝර්තන් වාදාන මේ නෑ උන්නා ඉක්තියාර ෆියෝර්තන් වාද කොම ෆියෝර්තන් වාදම ක ඇමරිකා මස්තහ තුර කමෙත් නුනි ඒනේ මස්තහ තුරගෙන තෝ ෆියෝර්තන් වාදන මිකා මස්සයිතක මි ෆෙම්මති වනි නියතෝ දෙම් මි ෆාහකොලේ එම්මෙ බොඩ කම කී මීඩියාය තවලිමි දාර බාරුංගු අද ඒක ඉතුරු වකි නස්ලක වකි ජින්සකන් අමාස්කොග්ගෙ මි අයිස් මිහුන් ඇමරිකාගේ මි අයර්ගානෝනි ගොතුන් හිජරකු ෆති මිහුන් බේරු කරු දෙන් ඒක ඉතුරු ට්‍රම්පා දෙකොල කැම්පේන් කරා ෆරාතක බිරු දෙක්කු අද ඉෆරාතක පුරාලා මස්සෙත නුබෙලු ඒතු අනක මි ට්‍රම්පගෙ මි ඉදුකුල ෆරාතක දෙතරේග ගෙන්ගුලේ හතුරු එකම් වෙස් අස්ලු හමජෙහෙ ඩෙමොක්‍රටික් ගෞමෙක්ගේ තෙරේ ඔන්න වරවර මා හඩි හුතුර කොට්‍රම් එකන්ත කරවනි එම එකාද මස්ස එතකා ගොලිග මිදන්නවනි මිකා මස්ස මෙහන් දිමාකවාකම වඥ වානගතක ඇමරිකා අගු වරබොඩ දුනියක වෙට්ටිගෙන් දානි ඇමරිකා ඉතුබාරු ගෙල්ලිගෙන් දානි ඒද අනකා දුනියගේ ඇමරිකා මේ අනේ අනකෙත් කුරා මේ අනේ දුනියගේ එවන බාරගොතක ඔන්න මේ බේනවනි දෙත් එම ඒ බාරු වෙරිකන් හොස ඇමරිකා කොඩගෙන් දරවාති කි රංගල මොලෙති මිහුන් මිකා හාරතික නුති බේන ඒද එමින් දානෙන් ගොන්තක හිජර කරා මේක මියාර ඇමරිකා හිඟමුන් එවදේ
1: ಬರಬರ ಶುಕ್ರಿಯ ಜವಾತ್ ಹಿಸ್ಸಾ ಕೊರ ವಿಮೌದು ಮಾತ ಉಮ್ಮೇದು ಕೊರಣಿ ಟ್ರಂಪ್ ಗೆ ಸರ್ಕಾರಂ ಅಮೆರಿಕಾಗೆ ಮಿನಿಮಮ್ ಸತಕ ಬಾರ್ ಫೋರಂ ಆ ಗುಡೆಗೊತು ಹಮ ಮುಹಿಮ್ಮು ಬೇಣುಂತರಿ ಮೌದು ಮಾತಕ್ಕೆ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಎದುರು ಕೊತ್ತು ಬೆಫುಣ ದೆಬುಣಕಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆಲ್ಲವೆ ಅಡೋಸೆ ಹುರಿಹಾ ಬೆಫುಣ ಶುಕುರ್ ದಂಡವ ಉಫಾವೆರ ವಗದು ಕೊಳಕೆದ ವಕೀಲ ಅಸ್ಲಾಮ ಅಲೈಕಂ.

0: කමින් එරතා පහතුන් අන්නතිවේ මේ කන්ත පොදෝ කරන්ද ඒ මේවරම මෙම කමෙක් කම දෙකෙන් දැනෙක් කමකි අහුදා ගරංගුළුමානි අස්ලුග ස්කූලුන් කියවද එච්චන් හොමයකෙන් පොදෝ කෝගෙනනු අහුදා ගස්තු රංගුළුමානි ගේ තෙරෙන් පෙසකින් පස්සහ කුජක පුරතම වේකෙන් කන්ත කුරේ වේනි ඒ මේ හිසම පෙරකින් මසේ කොග්ගෙන් ස්කූල් තෙරෙන් ලාප දෙන්න ගල කුජක වේවේන
1: සෝ කියවද බයරු පරිවරුන්ගේ ෆරාතුන් එදවෙනි කුන් කල කන්ත තකෙතෝ
0: සස්ලුග වර කින කන්තක ඩිමාන්ඩ් කුරේ වේ ගතකනේ වග පුඩන්සේනි පුරතමකමක බරාබර රංගල කෑගෙන් ඇස්තිබු එවර මොහිමකමක පාකරකගේ වර ගිනපාර මිහාරොස් හේවැදේරුග ගිනපාර දෙවෙනි හෙඳුනු කඩිටක බයිපාර තිබෙන බයික් කුන්තකොල බඬහයක එහෙම එක කුදාහොග බෑරිමු තන්කොල කුඩවේ ඒවර මොහිමකම දෙක මේ රංගල තෙන් අනෙකමකි වර උපලයක හිරිතුමමයක ඔබ සොලේපමන කුදා ඔබස් කුජ දෙරවගේ ඉඳගෙනවා සව කුදාහොග එවර මොහිමකම දීගේ සබලා කමෙන් එහෙකොත කුජක ෆෙරින්ජියා ප්‍රථම බලන්නේ කීවැදිනම කුරින් එකන්ත රංගල කුරේ
1: ස්කෝ නිම්ම දරිවරගේ කීබාග හුන්නන් ජේ සිපතේ කී කොබතෝ
0: වර බෑර් සිපතක අස්තු සඩ ඩිමාන්ඩ් කුරා ප්‍රථමකමක දීන් වෙරි වංජේන නමාද් බරාබර කුරෙන්ජේ නමාද් බරාබර කොකෙන් උනේ තෙන් එකන්ත කරගන නුවාරක හුරියක වෙන සිපතව නානි දැහෙම ඒ ප්‍රථමකමක සමාල්කන් දෙන් ජනකම තනකම කි තෙදුවෙරික තෙදුවෙරිකන් ඒ මිසමාණු වර මුහිම කම තෙදුවෙරිකම නෝදා වර කිදකන්ත මියරු නෑ නුකුරේප ඉරපර තිමා බේකාරවගෙන් දනියස් තෙදුවෙරිකන් තිමා ගෑගෙන තීම එහෙම ඒ දෙවන සිපේක තෙදුවෙරිකන් හුන්නම් වා දැන් එබ්බෙන්නා ගුලේ කංකම නගල කුර මසේ කුරා කුජක වාන්ස ඒගොත කුජක ස්කූල් නොකමෙජ යති වේපස
1: කියවද නමුගේ දායරා නුකුන්න බේනුවා කුදින්න දෙව්ව නැසයතකී කොබතෝ
0: මි දායරා නුකුන්න කුදින්න අස්ත දෙමයි නැසයතකී මීහම වර රංගල දායරාකේ හාසක දෙදුණියේ කාමයාබ පොතම් බේනු මියා මී එම් බෙස්ට් දායරා හොන කොමෙකොත බෙස් තිමානි මිගෙන් දායර තිමාය කිස් ෆරාතුම් ඉල්මෙන් හාසෙස තිබි කුදින්න කීත් පහම බෙස් බෑවර පෑතක කුරාන කාන්ත එයාදි දුණියක නෙතස් අදි දුණියක හොන්නේ රෙග්ගස් මිසල්කසෝ කේවද කුජ්ජක රංගල කමෙන් කොෆියා එවර උපාවා කමෙන් වරන් උපාවරන් හිමජේ කමෙන් සක බේනමනේ මි දායරන් අන්නාශ කිනකුදින් මේක කෙල්ලිගෙන් දාන දායරන් නෝනේ
1: දැන් කොබත සෝ මි දායරන් එමෙ දෙකෙන් බේනවා දුහකි
0: මෙ දෙකෙන් බේනවා දුහකි දැන් සවෙන් මි කුඩකම දුස වේලාව තමයි තිබි හැමීම සෝ මෙ නිමිගෙන් දායරුග තිකුදින් මි මගාමත පුරාණ දුවේ දෙකෙන් බේනවනේ
1: ඉන්ෂාඅල්ලාහ් ති උම්මීද ෆෝරි හැමවනා ਪਰ ਉਫਾਵਜ ਸੋ ਮੇ ਕਤ ਬਦਲ ਕੋ ਲੇਵਣੀ ਮਾ
0: ਪਰ ਉਫਾਵਜ ਮੇ ਫੁਰਸਤ ਦੀ ਪਰ ਇਤਿਹਾਸ ਕੋ ਇਬਨਾ ਬਦਲ ਕੋ ਲੇਵਣੀ ਹੋ
1: ਸ਼ੁਕਰੀਆ ਸੋ

0: ආශු මෙහරමති ප්‍රග්‍රම් නිවමකහම ඇදෙවා
1: මියතගේ මදරසා කුදින්ගේ කඩීගා කාප් අතල් තල්ලි මේ මර්කසුන් මිගෙනස්සින් බෑතකේ ශෝගවර බෑතක වාණකම උමේද කර
0: මියතගේ ප්‍රග්‍රම් මිගෙනස් තිනි කාප් අතල් තල්ලි මේ මර්කසුන් අලගඬ ලයිසන් හසන් ජලීල්
1: আদি මොහමද ආශු ආදම් සදරි ඔරියා කුදින්නස් වරන් උපාගරිතව කංගදේ
0: আদি කාමියබ් දොස්තකංගදේ
2: ඔස්සලාමු අලයිකුම්

මෙ දෙතනුගකම වියස් එමිහුන් නුරුහුණස්. ඉස්රායිල දේ එහිකා දෙ කොළ වාහක දෙක්ම කියස් ඒ එමිහුන්නත් බිරුවරිකමකි. ඒවරන් එමිහුන් තිබෙන ගඩිලාාවේ. ඇගේ වාහකයකි මී යනේ ඇමෙරිකාග මස්ලාහත වර වෙස් කොංග්‍රෙස් මෙම්බරුන් ස්කරන ස්රයිල් මස්ලාහත. ඇමෙරිකා එච්ච නුබහට ඉස්රායිල දෙකම වියස් එමින් ඉස්කුරාණි ඉස්රායිල් මස්ලාහත. ඒ ඇමෙරිකා කොංග්‍රෙස්ක උසූල්තකා එච්චි වාහකයකි කන්තත්ත දාගගේ. එක මිහාරකං ඇස් මිදතරින් ඉස්රායිලන් එහි නොදේ ඉස්රායිල බයිකාල එහිත කඩාද කොංග්‍රෙස් සහුෂයට මස්සරේක හවස ප්‍රපෙසටටව හතරස්ත කොමසරක කන්න මෙම්බරන් තිබෙන ඉගේද ඒගතරින් සතයකවර ගහග සතය පන්සාහ මෙම්බරු දෙකොල් මේ කුරින් එ මෙම්බරක විස් මිකන් කොරන්නු කරින් පර සතේක පන්සාහවරක මෙ දෙකොළොන් පාලුග අද මියම එකම දෙකොළ වාහදක් ස්වාල අනියාරක කුවරක විස මියසන්න බදද ඉගේද අනෙකොළු ඇමරිකා බයි ඉන්තහපතවග මසාරක අබ්දුල් කියාවේ ලක බොල මිසු දරකොල් දෙත් අබ්දරහමන් සයිද ඒන අස වාදකර වරබොඩ සයිනිස්ට් ිකරු මිය වාදකොක්ගෙන් එන මේ එහරි කාමයා බහෝදා පමී මී යනේ ප්‍රයිමරීක ගේත අනක මිහාරු මිහරන කැපෙන් කරමද හම සීද හම ඩයිරෙක්ට ඉන්තිහාාව ඒ මියන්න මහගන්න ඉන්තිහා මෙයාර කැපෙන් කරමගෙන ඉන්තිහාාවග මේ සාවේතකු දක්කාගතුන් වෙස් එ ඕනේ එන වාදකර රිපල්ිකන් කෙඩිට මකුරීක රිපල්ිකන් කෙඩිරේටකි වරබඩ සයිනිස්ටම එම මිකා බදලතව සබාද එකම දෙම තිවිදාල වී ඇමෙරිකාගේ කොංග්‍රෙස්ගේ බය මෙම්බරුන්ගේ ගෙතකව වෙස් ඇමෙරිකාගේ ගාරනු තම්ෆිස් කරා ෆරාත්තක් නොනියා පුදුහන් නොනියා දෙ වටවා ඒ බෑරු නියන මොස්සාත හොර ඇමරිකා ගානු තම්ෆිස් කරා මොස්සාත ගේද ඒ මොස්සාතකුන් වාද එමිහුන්ගේ ගෙත බල පාස්කර එකකත බහිගේ රලු වාහකි ඇමෙරිකා හම මෙදතන ශිස්සාගෙන් දිය එල්හා නොමර අලුන් අඩවාන් කරන්නේ එල්හා නොමරකි අනේ මී සෝමාලිය දැර කොළුගේ වේෆුඩේ වර ෆාඩුකම් බඩුග තෙක්ග ට්‍රම්ප් සරකාර ෆාඩුකයා මිහින් එනෙකි අනක ඉස්රායිල වෙස් ෆාඩුකයා මිහින් අද හාසකොක් ට්‍රම්ප වර ජෝකස් ජහ ට්‍රම්ප දෙතරේ හම එන එච්ච ගෙවන ිය දේ තිබුණා කාද වර හිවර්ගද වරල්ලා අංහෙන එනෙකි ඒද ඉල්හාන් ඔමරුගේ ගේයක් හම කුල්ලියක ෆුල්හුම් වද ඒතු මෙහර මෙදනි හම කේම්පෙන්ට කුරිය දායරෙක් හම වද ඒනගේ ගේගේ එතම් මිතන් බලා ෆාස්කොක් එකල් ඉහානාතුක බස්තර රද්දුකෝ මිකකන්තතක හිඟා කොබත මස්සදේ ගොතුක මිබෙලි ඒන කුඩයිරු එනේ කිරගල සොමාලියායින් හිජර කුරි මිහින් එනක බප්ප ඒන හිජර කුරීරු එන වර කුඩ මි මෙහර මි බලනි ඒරු හිජර කුරීරුග මීන හිජර කුරි ගවාදා ඉගොතත්ත නොන්තු මි කොංගෙරත්ත මි මෙහසක තිරිසහ කුරි ගවාහක මිදක්කන ඒරුග බයි ලියකුන්ත ෆොරියම නොවේ හුරි කී කුරිය කියාප මිහාර එකල් මස්සදේ කොටු ගොති කී විසුනෝ ඇමරිකාගේ ජස්ටිස් ඩිපාර්ට්මන්ට් අමිල්ලෙන් ඉස්නගාගෙන් මීනගේ මීන ඇමරිකා වදෆුරි ගොතා දෙතරේක ඒ ලියකුන්ත හෝදාරිකගේ වදගෙනගේ මියුරෙනි මෙවුනේ කරප්ෂන් මස්සලේ වෙස්නු එහාට රකාතිර මස්සලේ වෙස්නු අනක කුරින් ඒ හුරිහකම කොන්න එනේති ඇමරිකාගේ පාස්පෝර්ට් ලිබ ඇමරිකාගේ බොඩ සියාසි මීන් එනේකි කොම්මේ ඉන්තිහාබ එන කාමියාබ්ස් කුරේ මානි කෙනේ තාල් කරවගෙන බේ කුඩි නීත එම්මේ වරුගද එලීටුන්නා දෙකොළන් එන වාදක් කදාන නේද ඇමරිකාගේ මුස්සඳ එලීටුන්නා ට්‍රම්ප් කාද වරුගද නුෆුස්ගද එලීටුන්නා එන මම සීදා එනේකි මී අනේ ආගිය කුරාමි එහා බාරුගද මීෙන් එනේකි හගීගතු කර අයියතුන් බාර නේද එනේ ගියන් එබෝලෙමි පුදුම් මතික වද එන ගේ තන්තන් ෆාස්කෝ බයි තන්තන ගේ ඉච්චි හදාහුකෝ දෙමිබරනි මී අනේ තිබන්න මේ කාල අමරික දසුන්නේ මී වන්නනි එකම සුවාල කියහම හගේකතු ගොස් එකහල් අමරෙක දරුන් එකහල් බේනම ඔයගෙන් හෙයියේ වන්නේ නෝනියා ඒනයා ට්‍රම්පා දෙතරේක මියොන්න සියාසි මස්සය ගනුග ඒන නිකමිත කොල්ලා ඒනය මිකාල් බිරතක දක්කම කුරාකමින් මේ සුවාලි බෝවදේ ඒන තායල් කුරාමින් බුරණි මිකම බේනම කුරාකම එනොන මිය හොරිහා දෝරීරු කියවෙන් ඒන දෙතරේ කමෙන් නැයි අනක තිරිසහර කුරින් මේ තිරිහකහ කුරින් ඒන හිජ්ර කුරීරු ඉංගේතු ඒරුග ඒන එච්ච ෆෝජ් කොග්ගේ නොනේන බප්ප ෆෝජ් කුරිකම කියනි ඒගෙ වෙස් ලියකම ෆෙන්නා කන්න එනක ඒරුකන් කුරිනව කීවගේ ඒරුගෙන මේ මිරයියතුකන් දේවි එම මාකුරි නිම්ෆයි මස්සලෙන් එකහල මස්සලෙග්ග අනක මිහාර ඇමරිකා උඩේ තම විසේන උඩේ තම විසෙජ්ජ ඇමරිකා රයියතුකන් ලිබේ හදොස් එම මීහා නොරක්කකම විසුණු මිනිකි ඇමරිකා මිසහක ගව මිසලවත නොරක්කව අක ටෙරරිසම් ගව දෙන්නව නොනිය මස්තුවාතක දෙක මස්සේනව මස්සදෙන්නේ ඒක එම මානේකි ඒන බිරුදක්කම් කුරාකම කේ මියන් ගාගන කහම වර සාෆ් මිකන්ත ඇමරිකාගේ වර ගින ෆරාතක මිකන් ගබුන එහෙම මිකන් එබ හිඟා එනෝ ෆරාතක වෙස් ට්‍රම්ප්ගේ මී කැන්ඩිඩේටුන් එනගේ රිපබ්ලිකන් පාටි කැන්ඩිඩේටුන්නා වාද කුරා ඩෙමොක්‍රටික් කැන්ඩිඩේටුන්නා නෙට බුඳ

0: ගඩෙන් මෙන්දමුන් අලිවෙ දෙගඩි තිරිස් මේ දිවේ රාජ්‍යයේ ගඩු
1: මේ අශාරහරම් මතයේ උමරු ෆ්‍රය හාස කොරෙෆාව ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම්ග අශාරහරම් දශුගේ කුඩකු දෙන්නා නොගොලේ අඩා වාහකුරුම් එකශීගෙන් වේ.

0: දෙසව බැව දන්නා නිගත දැන් බයි මතු හාලෙත්තන් හුන්නානේ ඔටෝ ඉමියුන් කොන්ඩිෂන්ස් ඒ බයි වර මතුන් දිමාවකන්තතකෙන් හුන්නානේ එහෙනුනි ජුම්ල ගොතෙක්ග අඟ මිහිකෙනි එමි හකුරු මච්චතියා ඉංගත එහෙන් නමවෙස් එහෙන් නමවෙස් හකුරු බේස් කෑගෙන් හකුරු මින්ගඬුගෙ තෙරේක බෙහෙට්ටනිකම වඤ්ඤා මේගෙ සවබුන් අඟ හිකේ ගොතෙ දිමෙන්නවා දෙවන සවබක මෙොන්නනි ඇසිඩ් රිෆ්ලක්ස් ඇසිඩ් රිෆ්ලක්ස් සකි අස්ලෝ බඬු ගහුන්න ඇසිඩ්ගේ රාහේ කරබුඩක් කුරණි ඒ කොෆණ අලගොන් බෙන්න නේගේ වරක වෙස්සිනේද නේගේ වරක ඒගේ රාහෙන් එබ්වෙසෙච්චෙන් හුසස් නොවා වරකසේගේ මී රාහේ කරබුඩ කොෆෝය දාන දැන් ඔෂෝතිම බොඩත්ති ගෝසා වාහක ඉදාල දෙත ඔෂෝතිම අදි බෝඩර් රිෆ්ලක්ස් කේ කමෙග්ග අංගය තිගත දිමාවේ දාන ඔෂෝති දෙක් ති කොෂියරා ගබණි දෙත ඒ රිෆ්ලක්ස් කේ සවබුන් කරුතරේ එය උඳගූවකින් ඒ කොෂියරා ෆ කෙස්සුම කස්පතල් වේ දාන එම ති කියා දෙවිගතුන් අලුගණ්ඩ බොඩ ෆාහ කරවෙනි ඇසිඩ් රිෆ්ලක්ස් ඇති ඉංගේත එම අල බල්ලවල වකුඩකොන් ඔෂොන්න ඉරුග බෝලා කොළතන් කොළ ස්කොෆ බේ ආමුක හොන්න වරපුර බොඩ බෙහෙට්ට දෙන් දේගඬු නිදුමා කෙවුමා දේතරේක තිංගටිරු ගේ ජාගේ ලිබු ඒක මානේකි නිදුමුගේ තිංගටිරුන් ජෙහෙ හොන්න තිංගටිර කුරින් කේ මි කැෆේ හොන්න ජේනි රේගඬු කේ දෙන්
1: උතරේ ගිනම් යොනකොතපි සාලිමණි ඔහොන් නිදු
0: ආ ඒ වා ඒ හැම ගාගෙන කද්දෙන් හැම යගින ගාත අලගඬ හීවනි ඒ රිෆ්ලක්ස් එන්ති උලනේ එම කාකට අවස් කරවවා නිදාගට ලස් කරානි කිනෝ ගේත
2: රෂීද උමිත් කුර හැම සවල්ගේ ජවාබ් ලිබිච්ච කම වකි වෙලාන්නේ අලුන් මගේ 12 ප්‍රෝග්‍රෑම් මේ කුරිය ගෙන්දනි හැම තිය හුන් තෙරින්ගේ සවල් තක වෙස් ජවාබ් දෙමු TikTok උන් අලුගන් මෙන්න ලිබේ සවල් තක වෙස් ජවාබ් දෙවමු TikTok ung alugon menna libi fo esuale kulli kulli akan hittalu maki kon kala kameto ara para
0: na hi egota abah windu avasun de to hittalu alugon me ana hembura nama palpitation egota dima vedane masalta saragina ingeta hama hituke masale kum vesen dima vedane me thyroid ge masale kum sehen vedane anxiety ge masale kum sehen vedane kulli ek ma bada miya anxious we me sehen vedane එහෙන් වීම වරම් මුහිම අස්තුගති ගොත දිමාවනිකම වඤ්ඤාමු මම ඩොක්ටරක දක්කාගෙන් ඉවලුවට් කොල්ලුම් ඒ ECG නග මේ හිතුගේ මේ ඉකෝ කාඩියෝග්‍රෑමෙන් හදා අදි තයිරොයිඩ් ටෙස්ට් කොල්ලන් ජේන දෙන් ඇන්සයිටි කන්ත කියා හසබ්ග ගත හොන්නනේ අලුන් මෙන්න හම ක්ලිනිකල් ප්‍රැක්ටිස් ක දිමාවේ නනෙන් මෙඩිකල් කන්ඩිෂන් ඉතුරු නෙතසස් ඇන්සයිටි ක සවබුන් හම හાર્ට් රේට් වරප්පොඩන් අවස්වේ ඒකාලක ගතිමා වේම මේ තින් ඇංගලකුන් ඉවලුවට් කොල්ලෙවිගේ සීදා ඇච්ච දන්නවන් ඉගේ
2: ඇන්සයිටි හොන්න කම ගවණී නම කෙනතො හදම් මිජයනේ
0: ඇන්සයිටි යකි අස්තුග මේ මාබඩ මිහා හාස් ෆිකුරු බොඩුවේ කම් බොඩුවේ දත ඇන්සයිටි ක සබුන් අස්තුග මිහා වේදන වරක් ගින උඳගූත ඒ විඳ අවස්සුන් මේ එඹුරුන් අරාගෙවුන් වෙට්ටෙන් වෙස් වෙට්ටි දාන ඉගේද ගෙස්ට්‍රික් උඳගුවස් එහා බොඩ් වාන ඇන්සයිටි එක තස්තුක ඒවා උඳගු එලෙවෙල්ලන් ඇන්සයිටි නුවා මීහක තසවර් කුරම් වෙස් තතිවාවරුගේ කමෙන් හගේ ගතුගේ දැන් එකල් ඇන්සයිටි ඉසුස් ග ජෙහැනි පුරතම කමෙක ගොතුග මේ කවුන්සිලින් නෙගුන් ඒ ඇන්සයිටි අන්නනි කොන් කමකා ගොලිගෙන් තෝ කවුන්සිලින් නෙගුන් දැන් කවුන්සිලින් නුන් කොන්ට්‍රෝල් නුවනි කම වඤ්ඤාමු මේ තෙරපී එකක් දියුන්
2: ವಾತು ಫಳೆ ಅಸ್ಸಿವುಮಾ ಇಂಗಿಲಿ ತಸ್ಟಕ್ವೆ ಫಹುರುಮಕಿ ಕೊಂಕಹಲ ಕಮೆತ್ತೋ ಎಂಡ್ ಮೇಯತ್ ತದು ಎರುಮ್ಮೆಸ್
0: ಯಾದ ವಾಫಳಿಗೆ ಮೇಯತ್ ತದು ಎಫ ವಾತು ಅತ ತದು ಅನ್ಯಾಮು ದೆನ್ ಇಂಗಿಲಿ ತ ಲೋಕು ಎಫ ದತ
2: ಯಾದ
0: ಇಂಗಿಲಿ ಲೋಕುಮಕಿ ಅಸ್ತುಗ ಮೀ ಕಶೀಗೆ ಮಸ್ಸಲೇಕು ವೇದಾಣೆ ಕಮೆ ಎನ್ ನಮೆಸ್ ಮೇಯತ್ ತದು ಎಫ ವಾತ ತದು ಅನಿ ಕಮ ವನ್ಯಾ ಅಸ್ಸಿವನಿ ದತ ಅಸ್ಸಿವನಿ ಕಮ ವನ್ಯಾಮು ಅಹಮ ವರ මේ ගින ටෙස්ට් හදාලාගෙන සීදා සබබේ එගේනි එගොතුන් හිතුග මස්සලෙන් උරිතෝ නෙත්තෝ වෙස් බලාලන් ජෙහෙන දෙන් එතදු ඉතුරු ගෝස්වේතෝ මිසාලකන් හිඟාලා හෙදීම නෝනි මසෙක්කතෙක් කොල්ලා හෙදීම ඒ ඒ ඒ වර මුහිම් ඒකන්ත ෆාහග වේතෝ බලාලු දෙන් එගොත තදු වේ ෆෝරදාන මෑබදාගේ මස්සලේකුන් නාරු ෆිතේකෙ දිමා වීම වෙස් ඒකමක ඉංගිලි ලොකු එෆතින් මස්සලේ කැම සීදා අනෙන් කෂීක මස්සලේ හිතුක මස්සලේ කුණ ඉංගිලි ලොකෙන් නොවනේ ekamaku ti tadu ei hituga masle ka gulu muri tadetto nun to bala saf kollen chehne
2: haade tiktok on lipfai itur sawale fage tambi dulave hingu mangunda guwe fai abbora kan ihu sasve hakur bali ge alamat ka vedane to
0: hakur bali ge alamat ta kutere ga himene kamennu e fai dulomake ngato en namas hakur ge alamat ta kutere ga ಎವರಿಂಗ್ ಕೂರಿಂಗ್ ಅಣ್ಣ ಕಂತತ್ತ ಹುಣ್ಣಾಣ ಏ ಮಿಸಾಲಕ ಮೀ ಕಾರು ಹಿಕುಂ ವರಗಿನ ಫೆಂಬೋಂ ಬೇಣಂ ಬೋಂ ಅವಸವ ಕುಡಕಂ ದಾಂಜೆಹುಂ ಬಾರುದನ್ ಲೂಯುವುಂ ಮಿಕಹ ಕಂತತ್ತಕ್ಕೆ ಆಸ ಏಗೆ ಕಾಂಪ್ಲಿಕೇಶನ್ ನಕುಂ ಏ ಮಾ ಫಹುಗೆ ಮರಕಲಾಯ್ಗ ಮೀ ಫ್ಯಾ ದುಳವಾಗ ವೆದಾಣೆ ನಮಸ್ ಎಗುತ ದುಳವಾಯಿರುಗ ವೆಸ್ ಹಕುರು ಬಲೀಗೆ ಸಾವುಂ ಎಫ್ ಐ ಎಗುತ ದುಳವೆದಾಣೆ ಕಮ ಕಶೆ ಫಾಗೆ ನುಕುರವೆ ಏಮ ಎಫ್ ಫ್ಯಾ ದುಳವಣಿ ಕಮ ಬಂಜಾಮು ವರ ಮುಹಿಮ್ಮಾನೆ ಫ್ಯಾಗೆ ಸ್ಕೇನಿಂಗ್ ಅದಾ ಫ್ಯಾಗೆ ಲೇದವ್ರು ಕುರುಮಾಕಂತತ್ತಂ ಹುರಿಗೊ ಬಲ ಸಾಫ್ ಕುರುಂ ಅದಿ ಇತುರು ಟೆಸ್ಟ್ ತವ್ವೆಸ್ ಥೈರಾಯ್ಡ್ ಕಾಲ ಟೆಸ್ಟ್ ತವ್ವೆಸ್ ಅದಾ ವರ ಮುಹಿಮ್ಮಾನೆ
2: ದುಳೆಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಮಿ ಹಫ್ತಾ ಗಳುವನ್ ಮೆ ವಾಹಕ ದಕ್ಕ ಮುಮ್ಮಿದಣಿ ಎತೆರೆ ಹಶಿಗೆ ಬಲ್ತಕಾ ಗುಳೆ ಗೊತ್ತು ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ವೆಸ್ ತಿಬೆ ಫುಲುನ ಕೆವುಮ ರಂಗಳು ಫಾದಾ ಹುರಿ ಕಾಣೆಕ ಗುಳುಂ ಹುರಿ ಮೌಲುಮಾತ ಅಳುಗನ್ ಮೇಪಗೆಣಿಸ್ತೆ ಎಗೊತುಂ ಕಂಕುಂ ಫತಕಿ ದಿವೆಹಿ ಫಸ್ಕಂಡುಗ ವಾರ ಫಸೆ ಹಂ ಹದ್ದಾಲೆವೆ ಹಶಿಗಂಡ ವಾರ ಫಾದಾ ಹುರಿ ಫೈಪ್ಪಿಲಾವೆಲಿಗೆ ಬಾವತೆ ಮೀರೆಗೆ ದುಳೆಹ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಳುಗಣ ಮೇ ಸಿಹಿ ಗೊತುಂ ಫಾದಾ ಹುರಿ ಕಾಣಾಗೆ ಬಾವತ ಕಮ್ಮಿ ಬಲಾಲಣಿ ಕಂಕುಂ ಫತ ಹುಷಾಳಾದೇಣಿ ಮೂಸಾ ರಶ್ವಣ್ಣಯಿ
3: ಕಂಕುಂ ಫತಕೀ ಸಿಹಿ ಗೊತ್ತ ಗಿಣಗುಣ ಫೈದಾತಕ್ಕೆ ಲಿಪ್ಪಾದೇ ಫತೆ ಎಗೊತ್ತ ವಿಟಮಿನ್ಗೆ ಭಾವೈತಕ ಕೆಲ್ಸಿಯಮ ದಗಂಡುಗೆ ಬ್ಯಾ ಕಂಕುಂ ಫತಕ ಹಿಮಿಣೆ ಕಂಕುಂ ಫೈ ಗಿಣೆ ಕಾಣಮ ಬುಡುಕಮದಾವೆಸ್ ಫಸಿಹವೆ ಕಂಕುಂ ಫತಕಿ ಹಸಿಗಂಡುಗೆ ಬರದನ್ ಲುಯಿಕುರುಮಶಾ ಸರುಬೀಗೆ ಬಿಂಬರು ದಕ್ಕುರುಮವೆಸ್ ಬೇಣು ಕುರೆವಿದಾಣೆ ಫೈಪ್ಪಿಲ್ಲಾವೆಲ್ಲಿಗೆ ಭಾವತೆ ದಿರಾಸಾತಕುಂ ದಕ್ಕಾ ಗೊತ್ತುಕ ಕಂಕುಂ ಫೈ ಕವಾಯ್ದು ಕೆವಮುಂ ಹಸಿಗಂಡುಗೆ ಹಿಮಿಣೆ ಜುಮ್ಲ ಸರುಬೀಗೆ ಬಿಂಬರು ದೊತ್ತೆ ಆಯುರ್ವೇದಿಕ್ ಬೇಸಿಕುಮಾ ಮೇಗಂಡು ಎಕಿ ಮಸಲ್ ತಕ ಫರ್ವಾ ಕುರುಮುಗ ಕಂಕುಂ ಫೈ ಬೇಣು ಕುರಮುಂದೆ ತಫಾತು ಎಕಿ ಕೆಮಿಕಲ್ ದಹುಗೆ ಸಬಬುಂ ಮೇಗಂಡ ಲಿಬೆ ಗೆಲ್ಲುಮಾ ಅಣಿಯಾಯ ಕಂಕುಂ ಫತುಗೆ ದಿಯ ಬೇಣು ಕೊಗ್ಗೆ ಫರ್ವಾ ಕುರಿಕಮ ದಿರಾಸಾ ತಹುಕ

0: අදිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කුරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: සාලිහන්ගෙ පකීචා
2: ඩොක්ටර් පායංකුරු විනුක්තාතෝග මචාල්ගම සමාල්කන් දිනු මුහිම ඒකංකම මච්ච තිබේ ෆුන සමාල්කන් දිනුගේ හොරි හැ හොන සීබ මෙම්බර් කුරු මංගමගේ දුආකි හොරි හෆාෆත කේ ෆුහෙවගේ මාහාලි කලංගේ බද්දල් කුරු මගේ හොන සීබ එම් මහ මුස්තුමුනා මෙම්බර් කුරු මගේ දුආ කුරා සර්ගේගේ මතේරි මන්සිල් එම් මහ මුස්තුමුනා මෙම්බර් කුරු මගේ දුආකි ඉරාද කුරු බී අසෝලංග බගේ චමිසල්ස්තාගා ප්‍රෝග්‍රෑම් කේ කණික අස්බද්දල් කුල්ම උමීද කුරු මම වකෙලනි මියදුගේ ප්‍රෝග්‍රෑම් ගා අල්ගොන් මෙමි බලාලේ ෆොටුගේ අශාස්තේක හද්දී ෆස්සෝන හදීස් අලි ෆොටුගේ අශාස්තේක ڈاکٹر
3: السلام علیکم.